0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: සුබම සුබෝදසනක් මගේ චූටි යාළුව හැමෝටම. ඔන්න ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකන් මාව අහගෙන ඉන්න. අදත් ඔයාට ඉගෙන ගන්න දේවල්, අහන්න දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.
1: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
2: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
3: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
2: අලුත් වෙලා,
4: පහසු වෙලා,
5: පැඩි පැඩි වෙලා,
4: අංක එකයි ලග්න එකයි
2: 100ක්ම ඔබ යතේ,
4: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
4: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක 3ට
4: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
4: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: 2026 වසරේ ලෝක ජනගහනේ බිලියන 8.3යි.
2: බිලියන 8.3යි.
1: ලංකාවේ ඉන්නවා දල වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
2: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
1: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දල වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර ඉපදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වර්ෂයේ උපත් සිදු වෙලා තියෙන්නේ 85 විතර ආසියානු සහ අප්‍රිකානු මහන්දීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හරිම දක්ෂයි. මේ වෙනකොට ගොඩාක් පොඩිත්තෝ අපිට ඒගොල්ලන්ගේ දක්ෂතා එවනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718-893-893 කියන අපේ වට්සප් නම්බරයකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, නැත්නම් කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්තියේ දක්ෂතාවය මුළු ලෝකෙටම හෙන්න ඉදිරිපත් කරන්න. මෙන්න ඒ දක්ෂතාවයේ ඉදිරිපත් කරන්න වෙලාව.
2: මම සයිරු සඳු. මං ඉගෙන ගන්නේ මුහුණුමුල්ල මහවිද්‍යාලයේ 1 ශ්‍රේණියේ. මම අද කියන්නේ සින්දුවක්. බින්දු

අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හැම පැත්තෙම හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, නිර්මාණ කරන දක්ෂ පොඩිත්තොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩිත්තන්ටත් හොඳ අවස්ථාවක් අපි දෙන්නයි යන්නේ. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, ඒ නිර්මාණ චිත්‍ර මෙන්න මේ ලිපිණයට අපිට එවන්න. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. අපි ලෑස්තියි වාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්දේකක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
1: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා. The Welcome Show. සතියේ දවස් 5 උදේ 7ට.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
4: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
6: සුපීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙන ගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදියට පටන් ගන්නේ ඕගොල්ලෝ ආසාවෙන් අහගෙන ඉන්න සුපීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
5: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. Apple,
7: Ringo, Apple,
5: Dodan,
7: Mikan, Mandarin,
5: Peach,
7: Momo, Peach,
5: Midi,
7: Budo, Grapes,
5: Strawberry,
7: Ichigo, Strawberry.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පොළ.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සබදස් නැකවල උදෑසන හදලා.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio.

0: Frame Radio.
1: අදත් එහෙනම් වෙනද විදිහටම අපි ලස්සන දේවල් ගොඩක් ඉගෙන ගත්තා, අලුත් දේවල් ඉගෙන ගත්තා, පොඩිත්තන්ගේ දක්ෂතාවයන් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ 6 වෙද්දී මම එනවා මගේ චූටි පොඩිත්තු ටිකව බලන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ යන ගමන් නේද අපි වහන්නේ ගොඩක් කට්ටිය. පරිස්සමට ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගන්න වැඩ කරන්නත් ඕනේ. පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් ඕනේ. මගේ පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: අයිබෝන් සුබදස්සනක් තවත් අලුත් සතියක ආරම්භයක්. ඉතින් අදත් සුප්‍රීම් රේඩියෝ සමග රැඳෙන්න වෙලාව උදේ 7යි දැන්.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට 1000 කොටු

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදෙහතයි විනාඩියේ 6යි දැන් වෙලාව සුබදාසනක් හැමෝටම සුබදාසනක් ශාමර අයිබෝන්
1: අයිබෝන් නිපු අයිබෝන් සුබදාසනක් සුබ දවසක්
0: අද ජූලි මාසේ 13 වෙනිදා සඳුදා දවස අලුත් සතියක ආරම්භයක් ඉතින් මේ සතිය සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔයාට කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙලා පවුලේ හැමෝමත් එකම ආදරෙන් වැඩිපුර කාලය ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
1: ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඉතින් ජීවිතේ වෙරවීරෙන් දිනන්න සූදානම් වෙනවාට නේද? අදත් ඉතින් ජීවිත ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනි. දහසක් බලාපොරොත්තු තියෙනවනේ ඉතින් මිනිසුන්ගේ ජීවිතවල නේද?
0: ඔව්.
1: ඒ දේවල් සාර්ථක කරගන්න පළමු අඩිතාලම අද දවසේ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතියන්ත නිවාඩුවක් තිබා මේ සතියන්ත මම දැක්ක ගොඩක් මේ වෙහෙර විහාරස්ථානවල ලොකු බැතිමතුන් පිරිසක් හිටියා වගේ. අනුරාධපුරේ කැලණිය ගොඩක් තැන්වල ඒ වගේ බොහෝ දෙනෙක් ගිහිල්ලා තිබුණා වන්දනාවේ නේද? නිවාඩුවක් හම්බුනහම ඉතින් මිනිස්සු කොහොම හරි පුළු පුළුවන් විදිහට ඇවිදින්න යනවා ඉතින්.
0: ඔව් ඉතින් තමන්ට පුළුවන් තරමින් පුළුවන් විදිහට ඇවිදින්න යන කෙනා චාමර මේ දවස් ටිකේ හැමෝම කරන්නේ.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා ඉතින් කමක් නැහැ එහෙම කරන්න ඕනේ. මොකද අපිට අපේ ජීවිතේ හැමදාම තියෙන ඒකාකාරී ජීවන රටාවක්. ඉතින් ඒ ජීවන රටාවෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් තමන් ආස කරන තැන්වල තමන් කැමති කට්ටියත් එක්ක ඇවිදින්න ඕනේ. ඒක තමයි අපේ මනසට හම්බෙන හොඳම දේ.
1: අනිවාර්යයි අනිවාර්යයි. ඉතින් ජීවිතේ දිනන අද දවසේ අපිත් එක්ක ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලේ කෝටි ගණක දිරිම් අවස්ථාවත් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට්පත් ගන්න කියලා ඔයාලට මතක් කරනවා.
0: ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමන යන මෙල්ඩෝල් එකතු වෙලා ඉන්නවා. ඔයාලට උන කැස්ස හිඹිරිසාව. එතකොට තව හිසරද එහෙම තියෙනවනම් ඒ ඔක්කොටම ඉක්මන් සහනේ අරන් එන්නේ වෙන කවුරුත් නෙමෙයි. මෙල්ඩෝල් කියනකත් මතක තියාගෙනම අපි ලාස්ටි අද ද වෙල්කම් ෂෝ පටන් ගන්න උදේ 10 වෙනකන් ඔයත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි උදේ 8ට අපි ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති. ඔයා වෙනුවෙන් විශේෂම වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. දැන් සමහර අයට කොන්ද සමහර අයට වයස 28යි අනිත් කොන්දට 50යි වගේ හැඟීමක් තියෙන කට්ටිය ඉන්නවානේ. අන්න ඒ කට්ටිය අනිවාර්යයෙන්ම අහන්න ඕනේ කොන්ද සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම උදේ 8 ඉඳන් 10 වෙනකන් අද ද වෙල්කම් ෂෝ අහන්න කියලා ඔයාට ආරාධනා කරනවා.
1: එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම. එකතු වෙන්න 10 වෙනකන් ද වෙල්කම් ෂෝ එක වංචාමර
0: මම නිපුනිකා.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
2: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
3: සිහින දිනන ජයග්‍රහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: පැඩි පැඩි වෙලා.
4: අංක එකයි ලග්න එකයි.
5: සියයක්ම ඔබ යකේ.
4: අංක දෙකක් ගැලපුණාම.
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක දෙකයි ලග්න එකයි.
5: 2500ක් අතේ. අංක තුනට.
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
4: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුට.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
3: ඔරු කියනවා ඉතින් මට තේරුම් ගන්න ඔරු කියන්න බෑනේ. Back to back, Sindhu Ahanna.
6: Let's go.
0: Every weekday at 4 p.m. Dim Porto with Ashi. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
7: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකස් සරව ගන්න දුනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක හතරක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරායි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
8: 89.1 89.3

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ හදයි විනාඩිය 24යි දැන් වෙලාව. මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා. අපි කලුගුණ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ චාමර නේද?
2: කලුගුණ අලුතෙන් ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ.
1: අහහ.
2: ලෝකේ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
1: නෑ.
2: කාටද ආඩම්බර නේද? හොර්න් එකක් ගහන්න වාහනයක ඉන්න ඕන නේද?
1: හොඳ ප්‍රගතියක්.
2: සන්තෝෂයි අත්තරම නේද?
1: යසයි. ඒ වගේ තේවලින්
2: වෙනවා. මම දන්නේ නෑ මේවා මේ වෙබ් අඩවි කියන්නේ විදේශ වෙබ් අඩවි තමයි වාර්තා
1: කරන්නේ.
2: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බෙලා තියෙනවා කියලා. අපිට ගන්න සමරන්න ඕනේ ඉතින් මේ වගේ දේවල් නේද? ලෝ විශාලතම ජීවන වියදම් සහ මේ ජීවන තත්ත්වයන් පිළිබඳව දත්ත සමූහයක් වෙන මේ නම්බියෝ වෙබ් අඩවිය විසින් තමයි 2026 වසර මැද රතවහන දර්ශකය විදිහට මේක වාර්තා කරලා
1: තියෙන්නේ.
2: ඒ අනුව ලෝකේ වැඩිම මාර්ග තදබදයක් තියෙන රට විදිහට නයිජීරියාව හඳුන්වලා
1: තියෙනවා.
2: ඒ වගේම කොස්ටරිකා රාජ්‍ය තමයි දෙවන ස්ථානයේ ඉන්නේ. අඩුම මාර්ග තදබදයක් තියෙන රටවල් අතරට එස්තෝනියාව සැලකෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒ වගේම ඔස්ට්‍රියාව සහ ෆින්ලන්තයත් අඩුම මාර්ග තදබදයක් තියෙන රටවල් අතරට ඇවිල්ලා තියෙනවා. මං කල්පනා කළේ කියන්නේ ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි.
1: සමහර කාලවලට අපිත් දකින්න රූප රාම් වලින් ඉන්දියාව ඔය වගේ රටවල්
2: බංගලාදේශය අපි යෝගින දකින්නේ නිපුනේ.
1: මේ රතවහන් තදබද තියෙනවානේ මොනවාවත් ලංකාව කමන්නේ. එතනහරි අපි ළම තියෙනවානේ.
2: බලන්නකොනේ ප්‍රධාන නගර කිහිපයක ඇති වෙලා තිබෙන මේ තත්ත්වයත් එක්ක කොච්චර අපි ඉස්සරහට ගිහිල්ලා තියෙනවද
1: මං හිතන්නේ ඒගොල්ලෝ අර රටවල් වල විශාලත්වයත් එක්ක ඇති වෙන මේ ඔය තදබදය ගැන වෙන්නේ නැති වැඩිපුර කතා
2: එක එක නිර්ණායක ඇති ඉතින් නේද? ඕව හරිද වැරදිද තර්ක කරන්න ඕනේ නැහැ. ඉතින් අපිට පේනවා ඉතින් තදබදය කොහොමද කියලා. දෙල කඳහන්දියේ පෑ දෙකක් අතර ඉන්න ඕනේ හැමසර හැමදාම.
1: උදේට කොහොමද හයමාර වෙනපු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නනවා බොරු.
2: වැඩට එනවා කිනවා හීන සමහර වෙලාවට.
1: හීන හීන බොරු ඉතින් අයේ හරිය පහුගලනවා කියලා කියන එක ඉතින්.
2: දැන් මේකට මේ නිපු වැදගත් මෙතන මෙයාලගේ වார்த்தාව මෙයාලා හොයන විදිහ. මෙයාලා හොයන්නේ මේ රතවහන දාර්ශකයේ අනු ගමනාගමනය සඳහා ගත වුණ කාලය. රතවාහන තදබද හේතුව නැතිවන අප්‍රසාදය. කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ CO2 විමෝචනය සහ සමස්ත රතවාහන පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාවය වගේ සැලකීම් සාධක තමයි සැලකිලට ගන්න.
1: දැන් ශාමර මේ දෙහිවල හන්දිය ගත්තාම පස්සේ දෙහිවල හන්දියේ මීට කලින් මේ ඔය ගුවන් පාලම තිබ්බේ නෑනේ. අන්තිමේදී රතවාහන තදබදේ අඩු කරන්න කියලා ගුවන් පාලමකුත් දැම්මා.
2: නැදුවා ගුවන් පාලම. දැන් තිබ්බට පුතේ නේද?
1: ඒත් වැඩක් නෑ. ඒත් එහෙම රතවාහන තදබදයක් අඩු වෙලා නෑ. දැන් තාම තියෙනවා. දැන් නුගේගොඩ හන්දියේත් එහෙමයි. නුගේගොඩ හන්දියේත් මේ මොනවාද ඔය තදබදේ අඩු කරන්න කියලා ගුවන් පාලමක් දැම්මා. ඒත් එහෙමයි. ඒත් සමහර කාලවලට ඔය දැන් හවස 4 ඉඳන් 6 7 විතරනකන් යනකොට ට්‍රැෆික් එක කියලා කියන්නේ ගොඩක් වෙලා ඉන්නවනේ. හොඳයි. ඉතින්
2: සතුරු ඉතින් අපි තියෙන්නේ බලමු ඉතින් නේ මේවා. ඉතින් කොමාරි ඉන්දියාව පහු කරලා ගියපක තමයි මෙතන තියෙන ගැටලුව. අපිට තේරෙන්නේ නැහැ අපි ඉන්දියාව පාරක් දෙකන්නේ ලකින්නේ තින්නේ.
1: ඔව් අපි දන්නේ නැහැ ඉතින් මේ දැන් ඒක නෙමෙයි අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මේ දේ නම් අපි ගොඩක් අය දන්නවනේ. ජාතික ලොතරැයි මණ්ඩලය අපිට වාසනාව අරන් එනවා කියන කාරණාව අපි දන්නවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය අපිට හැමදාම එක දිගට වාසනාව අරන් එන ගමන් ජාතික ලොතරැයි මණ්ඩලය අපි වේදන් කරන රුපියල් 40 රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්න එදා ඉඳන් සූදානම් වෙලා හිටිය ඒ දේ විදිහටම කරා කියලා අපි දන්නවා. ඉතින් අද සම්පත ලොතරැයි පත ඔයා මිලදී ගන්නව නම් එදා වියදමට මුදල් ටික ඔයාට තෑගි විදිහට ලබා ගන්න පුළුවන් අද සම්පත ලොතරැයි පත හරහා. හැබැයි මේකට මහජන සම්පත ඔයා ගන්න ඕනේ. මහජන සම්පත දෙනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා. යනු ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපුවොත් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක 4 ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක 3 ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඒ විතරක් නෙමෙයි තව සෙසු තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. මතක තියාගන්න අද වියදමට ගැලපෙනම ලොතරැය තමයි අද සම්පත කියලා
1: කියන්නේ.
2: ඒ නිසා අනිවාර්යෙන් ගන්න ඔයගේ ප්‍රශ්න ටික අඩු කරගන්න හොඳම ලොතරැය තමයි මේ අවස්ථාව ලබා
1: දෙන්නේ. උණ කැස්ස හෙම්බිරිසාව ඇඟපත වේදනාව එහෙම තියෙනවා නම් මේ දවස් ටිකේ වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒකට පළවෙනි හේතුව ඩෙංගු රෝගය හිතාගන්නවත් බැරි විදියට වැඩි වෙලා තියෙනවා චාමර. දැන් මම ඊයේ කලබෝවිල හොස්පිටල් එකට ගියාට පස්සේ කලබෝවිල හොස්පිටල් එකේ පිරිමි වාටුවට ගියේ. දැන් ඒක ගත්තාත් චාමර තදබද ඒ විදිහටම තියෙනවා. සමහර කාලවල දැන් ඒ සඳහන් කරා ඊට කලින් දවසේ මේ අදේ තොන්දරේ කීටි. හැබැයි දැන් දෙන්නේක් තමයි ඉන්නේ. ඉතින් ඒක වෛද්‍යවරුන්ටත් පාලනය කරගන්න අමාරු තැනකට පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලොත් අසරණ වෙනවා, අපිත් අසරණ වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩිපුර අවධානය යොමු කරන්න, ඔයගේ ඔය කැලි කසලේ හැමදේම හරියාකාරයෙන් බැහැර කරන්න, සහ මේ දවස් ටිකේම දැන් ඔය මధుර විකර්ෂක දේවල් තියෙනවානේ, අනේ දේවල් වැඩිපුර පාවිච්චි ගන්න මధుරොන්ට නම් කන්න දෙන්න එපා ඇඟ. ඒක තමයි හොඳම දේ වෙන්නේ. දැන් ඔය අතරේ උණ කැසෙන් පිළිසා වෛරසයක් විදිහටත් යනවා. ඉතින් ඒ වෛරස් එක විතරක් නෙමෙයි ඕනම දෙයකට ඔය ඇඟපත වේදනාවට හැමදේට ඉක්මන් සහනය අරන් ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මෙල්ඩෝල්. ඉතින් මෙල්ඩෝල් අනිවාර්යයෙන්ම බොන්න. මෙල්ඩෝල් බීපු ගමන් ඔයාට ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
2: අනිවාර්යයෙන් මෙල්ඩෝල් එකක් බොන්න. එතනින් එහාට නවතින්නේ නැතු දීර්ඝකාලීනව ඇඟපත වේදනාව තියෙනවා අනිවාර්යෙන් වෛද්‍යවරේ හම්බෙන්න ගිහිල්ලා. මේ දවස්වල නේද ඩෙංගු තත්ත්වය තියෙනවනේ.
1: ඔව් අනික මේ ඔයාට දෙකට මුණ බහින්න නැතු තියෙනවා නම් සරින් සරේ උණ බහැලා පහුණ නගිනවා නම් අනිවාර්යෙන්ම මේ උණ කියන්නේ උණ තිබ්බ ගමන් යන්න ඕනේ ડોක්ටර් කෙනෙක් ගාවට. එච්චරයි. ආයේ එතනින් හැරුණ බහිනවද නඩු වෙනවද නෙමෙයි උණද ගියා. එච්චරයි.
2: ඉතින් මතක් කරන්න ඕනේ ලංකාවේ සී ග්‍රේන් ව්‍යාප්ත වන නවතම සුපිරි වෙළඳ සල් ජාලය තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. කසාගල ග්‍රීන් සුපර් කියන්නේ නිකම්ම නිකම් සුපර් මාකට් ජාලයක් නෙවෙයි. මෙතන වැදගත්ම කාරණාව තමයි ඔයාට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිපු, අලු, අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙයලා ආනයන කරන දේවල් ඍජුවම තමයි මෙයලා ආනයනය කරන්නේ. ඒ නිසා ප්‍රමිතිය විශ්වාසයේ වගේම මිල මේ සියල්ලක්ම ඔබට පහසු විදිහට ලබා දෙන්න කසාගල ග්‍රීන් සුපර් එක සූදානම්ව ඉන්නෝ. ඒ නිසා අපි අලුත් තැනක් අඩුම ඉලක්ක කියලා කියන්නේ. ශාකාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මුල, ගම්පොල ළඟම ශාකාවට යන ඔයගේ නගරයේ ඉක්මනින්ම ශාකාවක් ආරම්භ කරන වැඩ ටික දැන් පටන් ගන්න
1: තියෙන්නේ.
2: ඉක්මනින්ම ඉතින් ඔබට යන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර්. විශ්වාසය සහතිකයි. ඒ වගේම ගෙවන මුදලට සාධාරණ සේවාවක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අදම යන්න කසාගල ග්‍රීන් සුපර් එකට අලුත් තැනක් අඩුම මිලක්.
1: එහෙනම් ඉතින් අපි වෙලාව මතක් කරන්නම්. අපි කිට විරාමයකට යන්නයි ලෑස්ති වෙන්නේ. වෙලාව 07:30.

0: සුප්‍රීම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකි.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: මෙහෙම
8: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
10: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. උදේ 7:00 විනාඩියේ 38යි දැන් වෙලාව. අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත් සිරස්වර බලන්න. ඉතින් මුලින් අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලයේ රජයේ යෝජනාවට අධිකරණ සේවා සංගමේ විරෝධය, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමයි මේ කියන්නේ. හෙලා දකින යෝජනාවකුත් සම්මත වෙයි. සභාපතිත්ව ලිපියක් ලියා ඉල්ලාස් වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති යෝජනාව හෙලා දකිමින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අධිකරණ සේවා සංගමේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ තියෙනවලු. ඒ අතර වාර්තා කරනවා ලංකාදීපයේම සියලු විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2කින් දික් කරයි කියලා. ඒ වගේම හැකරු සිද්ධිය භාණ්ඩාගාරයේ යල් පැනගිය ඊමේල් පද්ධතියක් කියලාත් උන්න වාර්තා කරලා තියෙනවා. දේශපාලන රූකඩයක් වෙන්න බෑ කියලා මේ රයිගම් උඩුගහපත්තු සමූපකාරයේ මාලිමා සභාපති ඉල්ලාස්සේ කියලාත් උන්න කියලා තියෙනවා. ඩෙංගු අධි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ගම්පොළ මේ විදුහලකින් අබිරහස් උමගක් හම්බෙලා තියෙනවලු. හරි, බංකරයක් මතු වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. වසර 20 ගණනක රහසක් එළියට කියලාත් වාර්තා කරනවා ලංකාදීපය. ගම්පොළ නගරයේ බෞද්ධ විද්‍යාලයක සතු භූමියේ පැවති ඩෙංගු මර්ධන ශ්‍රමදානයේදී පාසල් ආපන ශාලාවේ අපජල බැහැර කිරීමට වලක් කැපීමේදී වසර 20කට වඩා පැරණි භූගත වෙදිකරන ලද විශාල කාමරයක් හමු වෙලා තියෙනවලු. ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවලු පොලිසියටත්. පුදුම දේවල් වෙන්නේ ඉතින් නේද?
2: අවුරුදු 20ක් වගේ පරණ.
1: අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලෙකුත් නෑ නේද ඉතින් නේද?
2: ඔව් ඉතින් ලොකු කාලෙකුත් නෑ.
1: අවුරුදු 20ක් කියන්නේ ඉතින් එතකොට රජ සමය නෙවෙයිනේ.
2: නෑ රජ සමය නෙවෙයි.
1: හෝමුස් යලි වසයි ඉරානයේ හමුදා ඉලක්ක 300කට ඇමරිකන් ප්‍රහාර. ඉරානයත් 4-8 පහර දෙයි කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ.
2: මට තේරෙන්නේ නෑ අපිට නම් කවදාවත් ගොඩ එන්න වෙන්නේ නෑ තේරෙන්නේ. කියලා තමයි කියන්නේ.
1: ඒකනේ. මතුගම නිවසට වෙඩි තැබීම ඝාතන පරිගැණීමක්ද? වෙඩි 30ක් තියලලු. පුරුදු වෙන වැඩි තියලද දන්නේ නැහැ නේද?
2: හරියට වැදෙනකන් තියලද?
1: එහෙමවත් දන්නේ නැහැ. හතර අතේ තියන්න තින් වදිනකන් වැදින තැනකට වැදෙන්න කියලා.
2: ඕවා ඉතින් ප්‍රසිද්ධියේ දඩුවම් දීතු වැරදි.
1: අනිවාර්යෙන් අපි එතන යමු දිනමින පුවත්පතට අවධානය යොමු කරන් ප්‍රධාන පොත් සිරස්වල කීපයක් වෙත.
2: දිනමින පුවත්පත වාර්තා කරනවා මීගමුව හෙරගෙදරින් පිහි මන්නා කතුරු කියත් පොළු මුගුරු හමු වෙයි. මිලිමීටර 9 හිස් පතරම් කොපුත් ඒ අතර සමහර ආයුධ හිරගෙදරදී මහදලා විමර්ශනයේදී හෙළිවේ. පිහි මන්න කතුරු කියත් පොළු මුගුරුත් හමු වෙලා.
1: ඔව් පොළු මුගුරු නම් හම්බුනට කමන්නෑ කියන්නකෝ.
2: පිහි මන්න කතුරු කියත් කවුද දුන්නේ?
1: කතුරුත් කමන්නෑ කියමු.
2: ඒ කියන්නේ ශාමර මේක සැලසුම් සහගතව කාලයක් ඉඳන් කරපු වැඩක් කියලා තමයි හිතෙන්නේ ඔය කියන දේවල් වලින්.
1: අනිවාර්යයෙන්. එතනින් පසුව කියලා තියෙනවා ඩොලර් මිලියන 2.5ක් අතුරු දන්වීම. මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 සිට යල් පැනලා මුදල් කාර්ක සභාවේදී අනාවරණය වෙයි කියලා වාර්තා කරලා
2: තියෙනවා.
1: ඉන් පසුව කියනවා තවත් සිරස්තල කීපයක්.
2: ඒ වගේම තමයි බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වහාම තහනම් කියලත් ජනපතිගේ නියෝගයක් කියලත් සඳහන් වෙනවා. ඒ අතරේ තවත් සඳහන් කරනවා මීගමුව බන්ධනාගාර ගැටුම මියගේ නිලධාරීන්ට ලක්ෂ 20ක්ම වූ වන්දි කියලත් බන්ධනාගාර කොමසාරිස් සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද දවසේදී සඳහන් කරන්නේ. ඒ වගේම ගිනවියක් සමග අත්අඩංගුවටගත් අම්බලංගොඩ සජබ මන්ත්‍රී චුට්ටේ රිමාන් කියලත් අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරනවා. පුනරුදයේ පුරවර ජාතික වැඩසටහන පාලම් 881ක් ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතිය හෙට කියලත් සඳහන් වෙන අතරේ හෙටපු ඇමති පාටලීටෙහි නඩුවේ සාක්ෂි වෙනස් කළයි පොලිස් නිලධාරීන් 4කට සිතාසි කියලත් සඳහන් වෙනවා.
1: මඳුරුවන් බෝකල අයට නුගේගුඩ උසාවිය 121ක දඩගසයි කියලත් කියනවා. ඉතා හොඳයි නේද?
2: 121ක් ඇවිල්ලා
1: තියෙනවා. 121ක් දඩගසයි. ඇමරිකාව ඉරාන යලි සටන් ඇවිලයි හෝමුස් මුලිමුලිම අසාදමයි කියලත් ඔන්න දිනමිනත් අද වාර්තා කරලා
2: තියෙනවා. ඒ විදිහට තමයි අද දවසේදී පුවත්පත් සිරස්තල සඳහන් වෙන්නේ නේද? අපිට තාම මොකුත් කියන්න නැහැ නේකේ.
1: වසරේ මුල් මාස 5 අයවැය අතිරික්තය ඩොලර් බිලියන 197 ඉක්මවයි කියලාත් කියලා
2: තියෙනවා.
1: ඔය විදිහට තමයි ඉතින් වාර්තා කරලා තියෙන්නේ.
2: හරි, එහෙනම් අපි යන රැස්සේ සින්දුවකට දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගින්න කියලා හොවට ආරාධනා කරනවා.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අපරණ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
4: හිතට ශක්තිය.
2: සිරුරට සුවය.
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් වල පිළිකෑම.
6: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
1: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
1: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

0: උදේහතයි විනාඩි 56යි දැන් වෙලාව. ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන මෙල්වා RB 500 එකතු වෙලා ඉන්නවා කියලා.
1: මෙල්වා ලංකාවේ එක අපේ මේක ඉතින්නේ. ඒ නිසා ඉතින් මෙල්වා නිෂ්පාදනය තෝරගන්නවා ශක්තිමත් බැඳීමකට, ශක්තිමත් ඉදිකිරීමකට මෙල්වා තමයි අඩිතාලම වෙන්නේ.
0: ඒ අතරේ ඔයාලා මතක් කරන්න ඕනේ NLB ධන නිධානය ගැන. ඔයාව කෝටිපතියෙක් කරන්න බලාගෙන තමයි NLB ධන නිධානය ඉන්නේ. ඒකට හොඳම උදාහරණේ මේ ළඟම තියෙනවා. මේ ළඟම තියෙනවා කියලා කියන්නේ මැයි මාසෙදී 1.12.4 සුපිරි තෑගලාභී කඳ උඩරටින් බිහි කරන්න NLB ධන නිධානයට පුළුවන්කම ලැබුණා.
1: ඊළඟ කෝටිපතිය වෙන්න ඔයාලට පුළුවන්. ඒ නිසා දැන්ම උත්සාහ කරන්න වැඩි වැඩියෙන් ධන නිධානයේ ලොතරැයිපත් ගන්න. දැන් ඔය කෝටිපතියන් 20 ලක්ෂපතියන් වෙන අතරතුරේ ඔයාලට පුළුවන්කමක් තියෙනවා සෑම ඉරිදාකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. මේක විශේෂ අවස්ථාවක් ඔයාලට ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලේ. ඒ නිසා ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි අරගෙන ඔය සන්ඩේ බෝනස් වාසනාවත් අනිවාර්යෙන් ගන්න. දිනුම් අවස්ථා නියතයි. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයා වේදම් කරන රුපියල් 40 උපරිම සාධාරණයක් ජාතික ලොතරැයි මණ්ඩලය ඉටු කරනවා. ටිකට් ගන්නකොට ඉතින් වැඩියෙන් ටිකට් ටිකක් ගන්න. ඔය අපි දවසර කොච්චර දේවල් නම් නිකරුණේ වේදම් කරනවද නේද?
0: ඒකනේ.
1: එක එක දේවල් කන්න බොන්න.
0: ඒ වෙලාවට ඉතින් ඔයාට තියෙන්නේ වරිපුර මේ රුපියල් 40ක් වේදම් කරලා ටිකට් එකක් නෙමෙයි දෙක තුනක්ම ගන්න එක තමයි ඉතින්.
1: අනිවාර්යෙන් ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද හැමදාම ඉතින් අපිට අරගෙන ආව ජාතික ලොතරැයි මණ්ඩලයනේ.
0: ඒකන මතක් කරන ගමන් අපේ ලෑස්තේ සින්දුවකට යන්න දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලා හොර ආරාධනා කරනවා.

0: අලුත්යක් වලවුතයටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනදහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එල්ල්ව තනට තහනේ ලොතරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදෑටයි වෙනාඩිය 7යි දැන් බලාව අපේ දෙවෙනි පැයට ඇවිත් තියෙන. ඉතින් දෙවෙනි පැය මුලින්ම මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මෙල්වා RB500 ශක්තිමත් බැඳීමකට අපි ගාවට වෙලා ඉන්නවා කියන එක ඔයා අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් ශක්තිමත් බැඳීමකට මෙල්වා RB500 ගන්න කියලත් ඔයාට මතක් කරනවා නේද ජාමල්?
1: අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ පැයත් ඔබට ඉතින් ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඉතින් අපි ටිකක් වැඩ වෙනස් වැඩකට තමයි මේ ලෑස්ති වෙන්නේ.
0: ඔව් වෙනස් වැඩකට. ඉතින් අපි කලින්ම සඳහන් කරා සහ අපි පූර්ව ප්‍රචාරක දැන්වීම දැම්ම අද මේ වගේ වැඩසටහනක් සිද්ධ වෙනවා කියලා. දැන් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි චාමර මේ කොන්ද එච්චර ප්‍රතිචාර දක්වන්නේ සමහර තැන්වලදී. අපිට අවුරුදු 28යි කොන්දර ටිකක් අවුරුදු 50ක් වගේ හැඟීමක් තියෙනවා. එක එක විදිහේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුව අද දවසේදී කොන්ද ආශ්‍රිත තියෙන මේ ගැටලු ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද මේ වෙද්දී එක ලොකුම මේ අර ප්‍රශ්නෙකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒ ගැන කතා කරන්න අපි අද දවසේදී ඒ වෙනුවෙන්ම විශේෂ වෙචන්ද වෛද්‍යවරයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික් නවරෝහලේ වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ මහත්මයා. අපි තාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. සුබ දවසක්.
2: ආයුබෝවන්. සුබ දවසක්.
1: වෛද්‍යතුමනි, දැන් හරි කාලීන මාතෘකාවක් නේ අපි තෝරගෙන තියෙන්නේ නේද? කොන්දේ කැක්කුම, ඔය කොන්දේ අමාරුව, තුනටියේ අමාරුව නේද? අපි ඔය එක එක විදියට කොහොම කිව්වත් ලංකාවේ බහුතරයක් දෙනා පීඩා විඳින්න ඉන්න ප්‍රශ්නයක් වගේ මේක අපිට දැනෙනවා. සහ දැන් වයසක අයක හිත හදාගන්න හරි පුළුවන් මේක නේද? හැබැයි තරුණ පරම්පරාවට පාසල් යන වයස ඉඳන්ම මේ කොන්දේ කැක්කුම හැදිලා තියෙන. ඒකේ විවිධ සංකූලතා අපිට පෙන්නුම් කරනවා නිපු නේද? ඔයත් ඔය වෙලාවට එක පාට නිකන් තුනටි අමාරු වගේ හැසිරෙනවා දින්නේ.
0: මගේ නම් කොන්ද not responded වගේ තමයි තියෙන්නේ. කොන්ද කිසිම මේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ ගොඩක්
1: කරලා. කාන්තා පාර්ශ්වයට වැඩි වගේකුත් දැනෙනවා නිකන් කතා කරද්දි එහෙම වගේ නේද? අපි මේ කොන්ද කැක්කුම සහ අපි මාතෘකාව තෝරගත්තෙත් මේ එක දිගට වාඩි වෙලා ඉන්න එක දුම්පානය වගේම භයානකද කියලා. මෙතනින් අපි ડોක්ටර් මේ වැඩේට අවතීර්ණ වෙමු. මේක ඇත්තටම මෙච්චර භයානකයි දෙක දිගට වාඩි වෙලා ඉන්න එක රැකියා ස්වභාවයන් එක්ක අපි දන්නවා පෑය ගණන් ඉඳගෙන ඉන්න වෙලා
0: තියෙන්නේ.
1: මෙතනින්ම පටන් ගමු අපි වැඩේ ડોක්ටර් ඉදී.
2: ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේ ලෝකේ මේ වෙද්දී මේ ට්‍රෙන්ඩින් වෙන මාතෘකාවක් සහ මේ සෞඛ්‍ය අංශ විසින් මිනිස්සුන්ට කියලා දෙන්න අලුතෙන්ම මේ දඟලන මාතෘකාවක් කියලා කිව්වොත් හරි මේ වාඩි වෙලා ඉන්න එකත් සිගරට් බොනවා වගේම තමයි කියන එක. එන දුම්පානය වගේම තමයි කියන එක. ඒක අර මෙටෆොරිකල් ෆේස් එකක් විදිහට තමයි. කියන්නේ මේකේ වැදගත්කම මිනිසුන්ට තේරෙන්නේ. එහෙම නැත්නම් අපි නිකන් කිව්වට පස්සේ අපි වාඩි වෙලා ඉන්න හොඳ නැහැ කියන එක කිව්වොත් අර මිනිසුන් එකපාරට ඔලුවට යන්නේ. හැබැයි මේක දුම්පානය වගේම භයානකයි කියන එක පෙන්වන්න තමයි විද්‍යාචාර්යන් විසින් දැන් මේ අලුතෙන් මේ විදිහේ සංකල්පයක් ගෙනල්ලා තියෙන්නේ. එතන අර අපි දන්නවා දුම්පානය කරනකොට විවිධ රසායනික සංඝටක 200ක් 300ක් අපේ ඇඟට ඇතුල් වෙනවා. එතකොට අපේ සමස්ත පද්ධතියම අවුල් කරන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩුද, අක්මාවද, පෙනහලුද, හදවතද, මොළයද, අපිට තියෙන ඕනෑම රෝගයකට මේක මුල පුරන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඒ කියන්නේ එහෙම රසායනික සංඝටක ඇතුල් නොවුණත් අපි ගොඩක් වෙලා වාඩි වෙලා හිටියොත් දීර්ඝ කාලීනව අන්න එතකොට මෙන්න මේ මේ මේ වගේම හැම අවයවයකටම මේක බලපාන්න පුළුවන්. මේක අපේ කොන්දේ අමාරුව හරි බෙල්ලේ අමාරුව හරි විතරක් නෙමෙයි. මේක එතනින් එහාට ගිහිල්ලා දැන් හොයාගෙන තියෙනවා. දැන් මේ කතා කරන්නේ මේක හાર્ට් ඇටැක් තත්ත්වයන්, ආඝාත තත්ත්වයන්, මරණය පව මේ එක දිගට මෙහෙම ඉඳලා මේ ලයිෆ් ස්ටයිල් එක මේක අපි මේක පුරුද්දක් විදිහට කරගෙන ගියොත් එහෙම මේක දීර්ඝ කාලීනව ඒ පුද්ගලයාටත් සමාජයටත් ඒ වගේම ලෝකයටත් දැවන්ත ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
1: ඒ කියන්නේ අපිට මතු පිටින් අපි දකින වේදනාවට එහා ගියපු අභ්‍යන්තරික තව අවයවවලට මේක බලපාන්න පුළුවන් ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා.
2: අනිවාර්යයෙන්ම ලොකු බලපෑමක් තියෙනවා. දැන් අපිට මේ කොන්දේ අමාරුව, බෙල්ලේ අමාරුව කියන දේවල් එළියට දැනෙන දේවල්.
1: ඔව්.
2: එළියට දැනෙන්නේ නැති ලොකු ක්‍රියාවලිය
1: බාම් ටිකක් ගල සහනය කරගන්න පුළුවන් දේවල් ටික අර අපිට මතු පිටින් පේන්නේ.
2: මතු පිටින් පේන දේවල් සහ ඒ පේන්නේ අර අපි කියන ටිප් ඔෆ් ද අයිස්බර්ග්. එන්නේ මේ පොඩ්ඩයි අපිට මේ දකින්නේ. ඒතර අනිත් දේවල් අයිස්කුට්ටියේ ලොකු ප්‍රමාණයක් යට තියෙන්නේ. ඒක එළියට එනකොට සමහර විට අපේ මොනවද අපිට ආපහු ඒක රිවර්ස් කරගන්න බැරි වෙන්න පුළුවන්.
0: වෙන්න ඕන දේවල් ටික
2: වෙලා ඉවරයි. සමහර විට සමහරට කෙනෙක් ඒකෙන්ම මියන්නත් පුළුවන්. අපි දන්නේ නැත. ඊට පස්සේ තමයි හොයාගන්න වෙන්නේ මෙන්න ඇඟ ඇතුලේ මෙන්න මේ වගේ රෝග තත්ත්වයන් තිබිලා තියෙනවා.
0: ඒ කියන්නේ ලේසි නෑ අපි කරන්නේ සමහර වෙලාවට පැය 8ම වාඩි වෙලා ඉන්නවනේ. බොස් කෙනෙක් එහෙම අහන්න නැත්තම් මේක මේ බොස් කෙනෙක්ට අනිවාර්යයෙන්ම ලින්ක් එක එහෙම යවන්න අහන්න කියලා. මොකද සමහරක් වෙලාවට පොඩ්ඩක් නැගිටව ගමන් බොස්ලා අහනවනේ ඇයි වැඩක් නැද්ද කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් මේ එකන අවධානය යොමු කරන කෙනෙක් නම් පොඩ්ඩක් ෂෙයා කරලා පෙන්නන්න. ડોක්ටර් මේ ડોක්ටර් මේ මොනවාද බොස් මේක අහන්න ඕන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ડોක්ටර් කෙනෙක් ඇවිත් ඉන්නවා කතා කරන්න කියලා. දැන් වෛද්‍යතුමනි මේ දැන් අපි අලුත් ජීවන රටාවකට මේ හුරු වෙලා තියෙන්නේ. හැමතිස්සෙම වැඩ හරියට කැම රටාවක් අපිට නැහැ. එතකොට අපිට වැඩිපුරම අහන්න හම්බ වෙනවා මේ මරණ සිද්ධ වෙනවා, හાર્ට් ඇටැක් වලින් සිද්ධ වෙනවා, එක එක ප්‍රශ්න සිද්ධ වෙනවා. දැන් මේ කොන්දේකක්කම අපිට මේ තරම් බලපායි කියලා අපි හිතන්නේ නැහනේ. අපි හිතන්නේ වාඩි වෙලා ඉන්නක අපිට මේ තරම් බලපායි කියලා. අපේ මේ ජීවන රටාව මේකට මොන තරම් බලපෑමක් ඇති කරනවද කියන කාරණාව ගැන අපිට කතා කරන්න පුළුවන්ද?
2: ඔව් ඒක තමයි. දැන් මේ අපි වාඩි වෙලා ඉන්නක අපි හිතමු මේ දැන් නිපුණකා කිව්වා වගේ අපි කියන්නේ මේ 8-5 ජොබ් වලට අපි එනවා කියලා. ඒ වගේ ආවමත් අපි කරන්නේ ගොඩාක් වෙලා වාඩි වෙලා ඉන්න එක. ඒක ජොබ් එකේ විතරක් නෙමෙයි. අපි දැන් වාහනේ අපි ජොබ් එකට එන්න එද්දි අපි වාහනේ කරනවා නම් අපි වාඩි වෙලා ඉන්න. ඊට පස්සේ දැන් මේ

0: හැම තැනකම මේ වාඩි වෙලා ඉන්නවා කියන එක අඩු කරගන්න කොහොමද ඉස්සරහට ක්‍රියා කරන්න ඕන කියන එක තමයි දැන් ලෝකය සොයමින් ඉන්නේ. ලෝක විද්‍යාඥය සොයමින් ඉන්නේ. එතකොට පොඩි පොඩි බ්‍රේක්ස් ගන්න කොහොමද මේ මේ දීර්ඝකාලීන වාඩි වෙලා ඉන්න එකෙන් අපි හැදෙන රෝග ටික කොහොමද අපි අඩු කරගන්නේ? මොකද වාඩි නොවී ඉන්නත් බෑනේ. අපිට කියන්න බෑ දවසෙම හිටගෙන ඉන්න කියලා. මොකද හිටගෙන හිටියත් ප්‍රශ්නයක් ඒක. මොකද මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි පරිණාමිකව හැදිලා තියෙන ඇක්ටිව් සත්තු జాතියක් විදිහට. අපි ඇවිල්ලා මේ ගවයවත් හිපපොටේ මස්ලවත් නෙමෙයිනේ, අපි ඇවිල්ලා මේ විලෝපීය සත්තු, ඒ කියන්නේ ප්‍රෙඩේටර්ස්ලා අපි අපිට දුවල පැනලා ඉන්න ඕන. එහෙම තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපිට අපි හිතමු අපි දවසෙම හිටගෙන හිටිය කියලා, හරි වාඩි වෙලා ඉන්න එක හොඳ නැහැ කියලා හිටගෙන ඉන්නවා. එතකොට ඒත් ලේද ඒතොයි ප්‍රශ්න දෙකේනවා. අපි අපිට තියෙන්න ඕන ඩයිනමික් පොස් එකක්. ඒ කියන්නේ අපි හැමදෙස්සෙම වෙනස් වෙන්න ඕන. අපි ඉන්න පොස් එක ටික වෙලාවකින් වෙනස් කරලා බලලා ආයෙ පොඩ්ඩක් ඇවිදලා කරලා ඇවිල්ලා ආයෙ වාඩි වෙලා එහෙමවත් අඩු ගානේ අපි පුරුද්දක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි මේ පොස් එකේ අපිට තියෙන වැදගත්කම. සහ මේක දීර්ඝකාලීනව ඕනම පොස් එකක්. අපි හිතමු අපි කියනවනේ මෙහෙම හිටියොත් හොඳයි, කොන්ද කෙලින් තියන් හිටියොත් හොඳයි, කොන්ද හොඳ එහෙම නැතුව හිටියොත් නරකයි. එහෙම නැහැ, කොන්ද කෙලින් වුණත් දවසෙම හිටියොත් ඒකත් හොඳ නැහැ. මේ වෙනස් වෙන එක ගැන තමයි දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එක යන්නේ. කොහොමද වෙනස් කර කර වෙනස් කර කර තමන්ගේ ජීවන රටාව කරගෙන යන්නේ කියන එක.
1: දැන් ડોක්ටර් සමහර අයට හිතෙන්න පුළුවන් මේ කොච්චර වෙලාවකින්ද නැගිටින්න ඕනේ, අපි පැයකින් නැගිටින්න ඕනද, පැය භාගිකින්ද? දැන් එහෙම හිතෙන්නත් පුළුවන්. අපි කොහොමද ඒක මේ හදාගන්නේ?
0: ඒක අපි දැනට කියන්නේ සාමාන්‍යයෙන් පැය භාගයකට විනාඩි 3ක් 5ක් අතර ප්‍රමාණයක් නැගිටින්න වෙනවා. එහෙම නැත්තම් එහෙම දැන් අපි හිතමු දැන් අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරනකොට අපිට පැය භාගයෙන් නැගිටින්න බැරි නම් පැයකින් විනාඩි 10ක් 5ක් නැගිටින්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. ඉතින් අර ඒ වගේ ටාගට්ස් තියාගන්න ඕනේ අපිට. ඒක එකපාර මතක් වෙන්නේ නැත්නම් මොකද එක දිගට වැඩ කරගෙන යද්දී අපිට අමතක වෙන්න පුළුවන් මේ දේවල්. ඒතර අපි පොඩි එලාම් එකක් තියාගෙන එහෙම නැත්තම් අපිට දැන් කෝල් බ්‍රේක්ස් කියලා තියෙන කෝල් එකක් ආවොත් අපිට ඒකත් වාඩි වෙලා කතා කරන්නේ නැතුව දැන් කියන්නේ කෝල් එකක් ආවොත් නැගිටලා කතා කර. ඇවිදින ගමන් කතා කරන්න. නැගිටලා කියන්නේ නැගිටලා එකතන නෙමෙයි. ඇවිදින ගමන් ඒක කතා කරන්න. ඒතර විනාඩි 10ක් කෝල් එකේ හිටියත් අපි විනාඩි 10ක් ඇවිදලා
1: තියෙනවා.
0: ඒතර අන්න ඒ වගේ බොහොම සුළු සුළු වෙනස්කම් අපේ ජීවන රටාව ඇතුලේ කරගෙන මේක රිවර්ස් කරගන්න යන්තම් හරි මේකට බැක් ඉෆෙක්ට් එකක් කරගන්න පුළුවන් කියන එක තමයි විද්‍යාඥයන්ගේ මතය.
1: අපිට තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ හැමදේම කතා කරමු. කොහොම හරි මේ පැය දෙක ඇතුළත ඔබට වටිනාම කියන දේවල් ටිකක් අපි ලබා දෙන්න සූදානම්. වෛද්‍යතුමන් සමගින් එකතු වෙලා ඉතින් මේකෙන් දැනගන්න සුප්‍රීම් රේඩියෝ අපිත් එක්කම රැඳෙන්න කියලා ආරාධනා කරන ගමන් අපේ සූදානම් කෙටි විරාමකට යන්න. වෙලාව මතක් කරන්නම්.
2: වෙලාව උදේ 8යි විනාඩි 17යි දැන්.
3: 89.1 89.3 Supreme Radio. හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
4: සුබ දවසක්.
3: අලුත් වෙලා.
4: පහසු වෙලා.
3: ටැඩි පැඩි වෙලා.
4: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යටි.
4: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
4: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක 3ට.
4: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
5: එව මෙහෙව

0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
1: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කැෆේ විත් නිමේෂා.
4: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
5: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් 8,36,00 හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳගියත් නෑ මට මේ වගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශ්වාසයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවිතය යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
4: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑසන විනාඩි 25යි දැන් බලාව. සමහර විට කොන්ද සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න ඇති, ගැටලු ඇති. ඉතින් ඒ ගැන ඔබට පුළුවන් අපිට ඉදිරිපත් කරන්න 0718-893-893 අපේ WhatsApp නම්බර එකට. එහෙම නැත්නම් කෝල් එකක් ගන්න, කෝල් එකක් අරගෙන උනත් ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. වෛද්‍යතුමන් සෝදානම් ඔබට ඒ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. ඒ අතරේ ඔයාලට මතක් කරන්න දේවල් කිහිපයක්ත් තියෙනවා. ඉක්මනට මේ දේවල් ටිකත් මතක් කරලා ඉන්නම්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි පතවා ගන්නවා නම් අද බේදමට ඔයාට මුදල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තෑගි වැඩිපුරම දිනා ගන්න, අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තවර මතක් කරනවා.
2: අද සම්පත ලොතරැයි ගන්නහම ඔබට පුළුවන්කමක් තියෙනවා ඉතා වටිනා මුදල් තෑගි දිනා ගන්න. හරි, මහජන සම්පත දිනුම් මාරෙන් තමයි ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. එතකොට ඉංග්‍රීසි අක්ෂරයේ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන්. ඉතින් අද වියදමට කියාපුම ලොතරැයි තමයි අද සම්පත ලොතරැයි කියන්නේ. වැඩි වැඩියෙන් අරන් ජීවිතයේ ප්‍රශ්න ටික ගොඩ දා ගන්න උත්සාහ කරන්න.
1: ඔව්. අදවට භාණ්ඩ මිලදී ගන්න, අලුත්ම භාණ්ඩ මිලදී ගන්න යන කසාගල ග්‍රීන් සුපර් එකට. කසාගල ග්‍රීන් සුපර් එකේ වැඩි වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ශාකා තියෙනවා ලංකාව වටේම මේ වෙද්දී අලුතෙන් ශාකා ආරම්භ කරන ඒගොල්ලෝ සූදානම්. ඔයාට ළඟම තියෙන ශාකාවට යන්න.
2: ශාකාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල වගේම නාරම්මල. මේ ළඟම ශාකාවට යන්න. ඔයාට සුපිරි වෙළඳ සල් ජාලයක අත්දැකීම විඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් සමග ආ එකතු වෙනවන. හරි, ගිහිල්ලා බලන්න කොහොමද වෙනස කියලා.
1: ඔව්. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ SLS සහතික කරන පළවෙනි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩේ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්නවා කියලා කියන්නේ වෙල්ඩින් කර්මාන්තයෙන් ඔයාට සුවපහසු නිවැරදි සේවාවක් ලබා දෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න.
2: අවම ලෝබර අවම දුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවයේ තියෙන ඒ වගේම SLS සහතික කරන ලංකාවේ පළවෙනි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. එනිසා කියන්නේ ඉතින් මෙල්වා එක ලංකාවේ එක අපේ මේක. හරි, ආයෙත් කාටවත් සම කරන්න බෑ මෙල්වා නිෂ්පාදනත් එක්ක.
1: එහෙනම් ඉතින් අපේ කතාවට අපි ආපහු එන්න සූදානම්. අද දවසේදී අපි කතා කරන්නේ විශේෂයෙන්ම දැන් කොන්ද ආශ්‍රිත රෝග තියෙනවා නම් ඔබට ඒ ගැන එක දිගටම වාඩි වෙලා වැඩ කරන කෙනෙක් නම් කොන්ද සම්බන්ධයෙන් ගැටලු වැඩිපුරම තියෙනවා නම් අන්න ඒ දේ ගැන කතා කරන්න සූදානම්. අද දවසේදී සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද කියලා ඔබ මෙවරකට දන්නවා. හැබැයි මම ආපහු මතක් කරන්නම්, හම්බන්තොට දිස්ත්‍රික් නවරුහලේ වෛද්‍ය රාජ් හෙට්ටිගේ මහත්මයා තමයි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි ඔහුත් එක්ක මේ වෙද්දී අර මූලාරම්භය අරගෙන තියෙන්නේ. තවත් කතා කරන්න දේවල් තියෙනවා. දැන් වෛද්‍යතුමනි, මේ ශාරීරික අක්‍රියතාවයේ සහ මේ තවත් තියෙනවා මේ අක්‍රිය හැසිරීම කියලා. මෙන්න මේ ශාරීරික අක්‍රියතාවයේ අක්‍රිය හැසිරීම මොකක්ද, මේ දෙක අතර තියෙන වෙනස?
3: ඔව්, ඒක තමයි. මේක මේ ගොඩක් අය පටලව ගන්න දෙයක් ඇත්තරම. හැබැයි එතන මේ ශාරීරික අක්‍රියතාවය කියලා කියන්නේ ෆිසිකල් ඉනැක්ටිවිටි කියන එක. අපි එක්සයිස් කරන්නේ කියන එක අපි අපි අපි සාමාන්‍ය අපේ ජීවිතය ගත්තොත් අපි එක්සයිස් කරන්නේ නැති කෙනෙක් නම් ඒක තමයි ෆිසිකල් ඉනැක්ටිවිටි කියන එකෙන් හඳුන්වන්නේ. හැබැයි අක්‍රීය හැසිරීම කියන්නේ සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් කියන එක. එහෙනම් අපි දීර්ඝකාලීනව මේ වාඩි වෙලා ඉන්නවා, ඒ හරි අලස බවින් ඉන්නවා, අර අපේ මුළු ලයිෆ් එකම ඒ විදියට හැඩගැහිලා තියෙනවා නම් අන්න ඒක තමයි අපි අක්‍රීය හැසිරීම කියලා හඳුන්වන්නේ. ඒතකොට මේ දෙකක්. ඒතකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ගොඩක් අයට අවබෝධය තියෙන මේ ඔක්කොම එකයි කියලා. එහෙම නැහැ. මොකද මේ ෆිසිකල් ඉනැක්ටිවිටි, සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් මේ දෙකම එකතු වුණොත් තමයි අපිට තියෙන රෝගී තත්ත්වයන් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දවස තිස්සේ වාඩි වෙලත් ඉන්නවා. හැබැයි අපි එක්සයිස් කරන්නේත් නැහැ. එතකොට ඒක දෙකක් විදිහට තමයි සලකන්නේ. එතකොට අපිට රෝග හැදෙන්න රෝග කාරක දෙකක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ කවුරු හරි සිගරටුත් බොනවා, අරක්කුත් බොනවා වගේ හැමදාම අර ඒ වගේ. අර බොනවා කියන එක විතරයි කියන එකෙන් නෙමෙයි ඒක සලකන්නේ. එතකොට දෙකක් නේ ඒක. අන්න ඒ වගේ. එතකොට මේ ෆිසිකල් ඉනැක්ටිවිටි, සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් මේ දෙකම අපි නවත්ත ගන්න ඕන. يعني අපි ඇක්ටිව් වෙන්නත් ඕන, එක්සයිස් කරන්නත් ඕන. ඒ වගේම අපි මේ වාඩි වෙලා ඉන්න එක අපේ මේ අලස ජීවන රටාව කොහොම හරි බ්‍රේක් කරගන්නත් ඕනේ. මේ දෙකම කරොත් තමයි අපිට හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ.
1: අපි දැන් තමයි මාතෘකාවට එන්නේ. දැන් මේ වෙලාවෙත් කතා කරේ මාතෘකාව තමයි. හැබැයි දැන් ගොඩක් අය එක දිගටම වාඩි වෙලා ඉන්නවානේ. දැන් අපි වුණත් එක දිගටම වාඩි වෙලා ඉනවා. වාඩි වුණත් ආයි නැගිටින්නෙම නැහැ. එතනම තියෙනවා. කොහොම හරි දැන් වාඩි වෙලා හිටියාම පස්සේ වදිතුමනි මොනවාද අපේ ඇඟේ සිද්ධ වෙන්න පටන් ගන්නේ? මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්න පටන් ගන්නේ කියන කාරණාව ගැන අපි කතා කරමු.
3: දැන් අපි මම කලිනුත් කිව්වාගේ අපි මේ පරිණාමිකව හැදිලා ඉන්නේ ගොඩක් ඇක්ටිව් වෙන්න, දුවන්න, පනින්න, වැඩ කරන්න
2: එක තැන ඉන්න නෙමෙයි.
3: එක තැන ඉන්නම අපිට හරි අමාරුයි. අපේ ඇඟේ විදියට අපිට එහෙම අපි ඇඟ හැදිලා නැහැ.
2: කියන්නේ ඕක අර හරියටම බලාගන්න පුළුවන් පාසල් කාලේ නේද?
3: ඔව්. පොඩි කාලේ ඉන්නෙම නැහැනේ ඒක විදියකට. සහ අපි අතීතේ අපි හිටපු විදිය, කියන්නේ අපි මුලදී දඩයන් කරන්න ගියා, ඊට වගා කරන්න පටන් ගත්තා, ඊට මොනවා කරත් පහුගිය අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ, සහ අපි දැන් මේ මානව දියුණු වුණා කියලා කියන ඔය දහස් ගාණක් අවුරුදු තිස්සේ වුණත් අපි හැමදිස්සෙම දුවල පැනලා වැඩ කළා, මහන්සි වෙලා දාඩි එනක වැඩ කළා, එහෙම තමයි කරමින් මෑත කාලීනව අවුරුදු 100ක් 200ක් මේ වගේ කාලයක් ඇතුළත අපි මේ තාක්ෂණික දියුණුව කියලා කියන දේ අපි යොදාගත්තා අපේ වැඩ පහසු කරගන්න කියන එකෙන් අදහස් උනේ මහන්සි වෙන්නේ නැතුව ඉන්න කියන එක. හරිද? එතකොට ඒක ඒකත් එක්ක තමයි දැන් අපි මේ ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න පුරුදු වෙලා තියෙන්නේ. අපේ ඇඟ හැදිලා තියෙන්නේ අපි වැඩ කරනකොට තමයි අපේ ඇඟේ තියෙන හැම දෙයකම ප්‍රශස්ත මට්ටමක් ක්‍රියාත්මක වෙන්නේ. එන රුධිර සංසරණය වෙන්න පුළුවන්, හෝමෝන සාන්ද්‍රණයන් වෙන්න පුළුවන්, පරිවෘතීය ක්‍රියා, අනිත් හැම ක්‍රියාවක්ම අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන හැම දෙයක්ම හරියට සිද්ධ වෙන්නේ අපි හරි විදියට ඇක්ටිව් විදියට හිටියොත්. ඔන්න අපි ඇක්ටිව් නැත්තම් එතකොට අර ක්‍රියාවන් හැම දෙයක්ම ඉන්බැලන්ස් වෙන්න පටන් ගන්නවා. සමහර ක්‍රියාවන් අඩු වෙනවා, සමහර ක්‍රියාවන් නොකිරීම යනවා. අනේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒත් අපි ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නකොට අපිට වෙන ප්‍රධානම දේ තමයි මේ ඇක්ටිවිටි කියන එක නැති වෙන එක. එතකොට අපේ මාංශ පේශි දැන් අපි ගත්තොත් එහෙම අපි අත් දෙක කකුල් දෙක ගමුකෝ. එක සමාන නැහැනේ මාංශ පේශි. හරිද? අපි දැන් අත් දෙක සාපේක්ෂව මාංශපේශි අඩුයි. හැබැයි අපේ කකුල් වලට තමයි වැඩි ප්‍රමාණයක්
2: තියෙන්නේ.
3: අපේ ඉනෙන් පල්ලෙහා තමයි ලොකු මාංශපේශි ප්‍රමාණයක් ගොඩක් තියෙන්නේ. ඒතර ඒක ලෑස්ති වෙලා තියෙනවා අපේ ඇඟේ තියෙන, අපි හිතමු අපි අපේ ඇඟේ සීන්, කොලෙස්ටරෝල් මේ දේවල් අපේ රුධිර පද්ධතිය ඇතුළත තියෙනවා, ප්‍රෝටීන් හැම දෙයක්ම තියෙනවා. එතකොට අපි වැඩ කරනකොට මේ මාංශපේශි වලින් මේ සංඝටක උරා ගන්නවා. උරාගෙන එයා ශක්තිය විදිහට පාවිච්චි කරනවා. සීනි අරගෙන ATP විදිහට පරිවර්තනය කරලා ඒක ශක්තිය විදිහට පරිවර්තනය කරනවා. ඒතර අපි දැන් අපි හෙලවෙන්නේ නැතුව ඉන්නකොට මාංශපේශි මේක ගන්නෙ නැහැ. ඇඟට ගන්නෙ නැහැ. කියන්නේ මාංශපේශි ඇතුළට ගන්න නැහැ. ඒතර මේක ශක්තිය විදිහට පරිවර්තනය වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේවා ෆැට් විදියට ඊර්වසේ වෙන සංඝටක විදියට රුධිරයේ තැන් තැන් වල තැන්පත් වෙනවා. ඒක ආක්මාවේ තැන්පත් වුණොත් අපි කියන ෆැටිලිව ඒ පැත්තට යනවා. එහෙම නැත්නම් උදරය ආශ්‍රිතව තැන්පත් වුණොත් අර බාරු භව ඇති වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වෙන්න ගන්නවා. ඒවත් එක්කම තමයි අපේ හෝමෝන ලෙවල් එක. අපේ දැන් මේ දේවල් අපි අක්‍රිය වෙනකොට මේ හෝමෝන හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එයාලට ක්‍රියාත්මක වෙන්න ඕන අවශ්‍ය තත්ත්වයන් නැහැ. එතකොට මේ දේවල් ඊට පස්සේ දීර්ඝ කාලීනව මේව තියෙනකොට තමයි ඊළඟට රෝගවලට බලපාන්නේ. මොකද දවසක් වාඩි වෙලා හිටිය කියලා අපිට දෙයක් වෙන්නේ නැහැ. නමුත් අපි අවුරුදු ගාණක් මේක කරගෙන යනවනේ ඇඟත් හිතෙනවා හරි මේක අපි කරන්න ඕනේ නැහැ මේ දේ කියලා. එතකොට ඊළඟට එහෙම පියවරෙන් පියවර ගිහිල්ලා තමයි මිනිසා රෝගී බවට පත් වෙන්නේ. අපිට ඒක ඉස්සරහදී කතා කරන්න පුළුවන් කොහොමද වෙන්නේ
1: කියලා. අපි තව කතා කරමු. ඊට කලින් අපි ඉක්මනටම කෙටි වෙලාවකට ගියා. ඊට පස්සේ ආපහු කතාවට සම්බන්ධ වෙන්නයි. දිගටම සුප්‍රීම රේඩියෝ අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න උදේ 8:37.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා මෙතේ. දන්න කියන GI බොක්ස් බෝඩ්.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකෑම
11: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
5: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වලකනමු.
13: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
14: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
15: උදේ 8:36 දැන් වෙලාව. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා අපි සින්දු අඩුවෙන් අහලා අද අපේ කතාව වැඩිපුර අපි කරමු. දැන් වෛද්‍යතුමන් සමග අපි මේ වෙද්දි ගොඩක් දේවල් කතා කරලා තියෙන අපේ මේ දිගටම වාඩි වෙලා හිටියොත් එහෙම අපේ ශරීරය ඇති වෙන්නේ මොන වගේ දේවල්ද කියන කාරණාව ගැන අපි තවත් වැඩි වැඩියෙන් කතා කරන්න ඕනේ. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හම්බන්තොට ඩිස්ත්‍රික් නවරෝහලේ වෛද්‍ය ටිරාෂ් හෙට්ටිගේ මහත්මයා. අපි ඉතින් ඔහුත් එක්ක මේ වෙද්දි ගොඩක් දේවල් කතා කරලා තියෙන. දැන් වෛද්‍යතුමනි, මේ අපි ගොඩක් වෙලාවට කරන්නේ ලොකු ආහාර වේලක් අරගෙන දවස පුරාම වාඩි වෙලා ඉන්න එක. දැන් වාඩි වෙලා හිටියම සමහර අය කියන දෙයක් තමයි මේ මගේ බඩ ඇවිල්ලානේ. අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ බඩ පැත්තට. මගේ බඩ ඇවිල්ලා උදරේ ඉදිරිය නෙරා ඇවිල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි වැඩිපුරම තියෙනවා කියලා කියන්නේ. එතකොට වෛද්‍යතුමනි, දැන් එක දිගට වාඩි වෙලා හිටියහම පස්සේ අපි ලොකු කෑම වේලක් කෑවට පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? දැන් සමහර අය කියනවා මේක දිගට වාඩි වෙලා හිටියහම පස්සේ රුධිර කැටි ගැහෙන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද? මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන අපි කතා කරමු.
16: ඔව්, හොඳ ප්‍රශ්නයක්, කාලීන ප්‍රශ්නයක්. ඉතින් මේ අපි ආහාර ගන්නවා කියන එක විවිධාකාරයෙන් සිද්ධ කරන. විශේෂයෙන්ම දැන් දවල්ට අපි ලොකු ආහාර වෙලක් ගන්නවා, ඊට අමතර උදේටත් ගන්නවා, ඊට පස්සේ ඒ අතරමැද්දේ තේ බොන ගමන් මොන හරි ගන්නවා, උදේට ආපහු හවසට ඒ ඔක්කොම අරගෙන අපි වාඩි වෙලා
15: ඉන්නවා.
16: එතකොට මේ ආහාර වෙලක් ගත්තම ඇඟට කොහොමද බලපාන්නේ කියන එක මත තමයි. මොකද අපි ආහාර ගන්න නැතුව එක දිගට වාඩි වෙලා ඉන්නවා කියන එකයි, මේ විදිහට කකා බිබී වාඩි වෙලා කියන එක ඉන්නවා කියන එක අතර වෙන ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි කලින් කතා කරා අපි වාඩි වෙලා ඉන්නකොට අපි ඇඟේ තියෙන මේ පරිවෘත්තීය ක්‍රියාවලින්ට ලොකු බලපෑම ඇති වෙනවා. අපි ලොකු ආහාර වෙලක් ගත්තම ඒකෙන් අපි සාමාන්‍ය අපි දකුණු ආසියාතික විදියට ඉතින් අපි ගන්නවනේ බත් ගොඩාක් ගන්නවා, හැමදේම ගන්නවනේ ගොඩක්. ඒ කියන්නේ ගොඩක් කාබෝහයිඩ්‍රේට් ගොඩක් ගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. දැන් වෙන රටවල් ගත්තම සාමාන්‍යයෙන් ප්‍රෝටීන ඉතරයි සලාද ඒ වගේ දේවල් ගොඩක් ගන්නේ. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ කාබෝහයිඩ්‍රේට් ගොඩාක් ඇඟට දාගන්න. ඉතින් මෙහෙම ගත්තට පස්සේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ පිෂ්ඨය කියන්නේ සීනි. අපේ ඇඟේ අවසානයේ සීනි මට්ටම තමයි වැඩි වෙන්නේ. ඊට පස්සේ ඇඟේ තියෙන ෆැට් මට්ටම, ප්‍රෝටීන මේ හැම දෙයක්ම ඉහළ යනවා. සීනි ඉහළ ගියාම අපි කලින් කිව්වා වගේ අපි එක දිගටම වාඩි වෙලා ඉන්නවා නම් අපි ඇවිදින්නවත් නැත්නම් අඩු ගන්න. ඉතින් මේවා මාංශ පේශි වලින් පාවිච්චි කරන්නේ
15: නැහැ.
16: එතකොට මොකද වෙන්නේ? ඇඟේ තියෙන සීනි මට්ටම, රුධිරයේ තියෙන සීනි මට්ටම ඉහළ යනවා. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගියාම ඒක පාලනය කරගන්න ඕන ඉන්සියුලින්. අපේ ඇඟේ රුධිරය පාලනය රුධිර සීනි මට්ට පාලනය කරන්න ඉන්සියුලින් වලින්. තොර ඉන්සියුලින් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න වෙනවා. මේක අග්න්‍යාශයෙන් සිද්ධ කරන්න. එතකොට මොකද වෙන්නේ, ටික කාලයක් යනකොට අපේ දැන් අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ඉන්සියුලින් මට්ටමක් තියෙනවනේ. එතකොට සාමාන්‍ය සීනි මට්ටමක් තියෙනවා. අපි මේක ටික ටික වැඩි වෙනකොට ඇඟේ තියෙන ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි වෙනකොට ඇඟ හිතන්න ගන්නවා, හරි දැන් මේ සාමාන්‍ය මට්ටම හරියන්නේ නැහැ. ඉන්සියුලින් ගොඩක් ඕන. ඉන්සියුලින් ගොඩක් තිබුණොත් තමයි අපි සීනි මේ පාලනය කරන්නේ රුධිරය කියන. ඒකට අපි කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියලා. ඒ කියන්නේ ටික ටික අපේ ඇඟට ඕන වෙන ඉන්සියුලින් හෝමෝන සාන්ද්‍රණය ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙම කාලයක් තිස්සේ අවුරුදු ගානක් තිස්සේ මෙහෙම ටික ටික වැඩි වුණාම අග්න්‍යාශයට මේක දරා ගන්න බැරි තත්වයකට එනවා. ඒ කියන්නේ මේ ලොකු ප්‍රමාණවලින් හැමදිස්සෙම නිෂ්පාදනය කරන්න අපි දන්න හැමදිස්සෙම අපි එක දිගට වැඩ කරගෙන යනකොට මහන්සි වෙනවානේ. මේ අවයවයේ මේ අග්න්‍යාශය මහන්සියට පත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යා එතනින් එහාට ඊට වඩා වැඩි කරන්න බෑ යාට ඇත්තටම. ඒකර ඒකේ අක්‍රීයතාවෙන් අග්න්‍යාශය ඇති වෙනවා. ඊට පස්සේ ඉන්සියුලින් නිපදවීම පිළිබඳ ගැටලු ඇති වෙනවා. අන්න එතකොට තමයි දියවැඩියාව එන්නේ. අන්න එතකොට තමයි එතකොට ඔන්න ටික ටික සීනි වැඩි වෙනවා අර මෙහෙම කියලා තියෙන. ඒතර අපි සීනි අපේ කොන්දේ අමාරුව වගේ නෙමෙයි මේක දැනෙන්නේ. සමහර අපි චෙක් කරේ නැත්නම් අපිට අවුරුදු ගාණක්ම තියෙන්න පුළුවන් අපි දන්නේ නැති වෙනවා. ඒතර එහෙම දිගටම තිබුණොත් ඇගේ සීනි වැඩි වෙනකොට මේ සීනි ආංශු ගිහිල්ලා වෙනත් අවයවලටත් ලොකු බලපෑම් ඇති කරනවා. අක්මාවට, වකුගඩු වලට, ඒ හැමතැනටම මේක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් කොලෙස්ටරෝල් වලත් මේ තත්ත්වය තමයි තියෙන්නේ. මේ කොලෙස්ටරෝල් හරියට යාමනය කරගන්න බෑ. අපි එක දිගට අපි ඇඟේ කොලෙස්ටරෝල් ගොඩාක් තියෙනවනම්, ෆැට් ගොඩාක් තියෙනවනම් ටික වෙලාවකට පස්සේ මේ අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ක්‍රියාවලින් වලට මේක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. මේක දීර්ඝ කාලීන වෙන දෙයක්. එතකොට මොකද වෙන්නේ? මේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන්න ගන්නවා. එතකොට අවයව වල ගිහිලා තැම්පත් වෙනවා. අක්මාවේ තැම්පත් වුණොත් අපි කියනවා ෆැටි ලිවර් කියලා. ඊට පස්සේ රුධිර වාහිනී වල තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒ දේවල් සිද්ධ වෙනකොට ඒකෙන් තමයි ඒක දීර්ඝ කාලීනව සිද්ධ වෙනකොට තමයි රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ. එතකොට දැන් දියවැඩියාව මේ කාලයක් තිස්සේ තියෙන එක ගොඩක්ම හොඳ නැහැ. මොකද අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් 5 දිනකකින් එක්කෙනෙකුට 4 දිනකකින් එක්කෙනෙකුට මේ වගේ දැන් දියවැඩියාව තත්ත්වයන් එන්න වැඩි වෙලා තියෙනවා. දැන් ඉස්සර දියවැඩියාව කියලා කිව්වේ වයසක අයගේ රෝගයක් විදිහට. දැන් අවුරුදු 18 20 මේ ඉඳලා අපිට දියවැඩියාව කුඩා දරුවන්ගේ තියෙනවා. පාසල් වයසේ ඉඳලා දැන් දියවැඩියාව තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා තියෙන මේ අපේ මේ සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් එකත් එක්ක තමයි. ඊට පස්සේ දැන් කොලෙස්ටරෝල් මෙහෙම තැම්පත් වුණාට පස්සේ ඊට පස්සේ එතනින් එහාට එන තව රෝග ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ මෙතන රුධිර නාලවල මෙහෙම කොලෙස්ටරෝල් තැම්පත් වුණාම ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රුධිර නාල සිහින් වෙනවා. ඉතින් අපේ තියෙනවා කොහොමත් සිහින් රුධිර නාල තියෙනවා. අපි හිතමු අපේ හදවතට රුධිරය සපයන නාල, ඊට පස්සේ මොළයට රුධිරය සපයන නාල, විවිධ අවයව වලට. ඉතින් මේවයි ගිහිල්ලා තැම්පත් වුණාට පස්සේ මේවා සිහින් වෙනවා. ඊට පස්සේ සිහින් වෙලා අපි හිතමු මොන හරි වෙලාවක මේක සිහින් වෙලා ගිහිල්ලා අවහිර වුණාම අන්න එතකොට heart attack එනවා, stroke එනවා. ඉතින් ඔන්න ඒ වගේ රෝගී තත්ත්වයන් ජීවිතයට අවදානම් සහගත තත්ත්වයන් ඇති වෙන්න බලපානවා. ඉතින් ඒකත් එක්කම මේ රුධිර කැටි ගැසීම කියන එක මේක අර තරම් වැඩි කතාබහ වෙන්නේ නැහැ. මිනිසුන් අතර දැනුවත්භාවය අඩුයි. නමුත් අපි කලින් කිව්වා වගේ අපි වාඩි වෙලා ඉන්නකොට අපේ කකුල් තමයි ගොඩක් වෙලා දැන් අපි අත් දෙකෙන් මොන හරි අපි අඩුගාන ලියනවා හරි මත ටයිප් කරනවා හරි මොන හරි දෙයක් වැඩක් කරනවා. අපේ කකුල් ඉනෙන් පල්ලෙය කොටස ගොඩක්ම අක්‍රීය තත්ත්වයේ පවතින්නේ. හැබැයි අපි දන්නේ නැති දෙයක් ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි අපේ සිරුරට තියෙනවා දෙවෙනි හදවත. ඒ කියන්නේ අපි පළවෙනි හදවත අපේ මේ පපුවෙන්නේ තියෙන්නේ. මේකෙන් අපේ සිරුර පුරා රුධිරය සංසරණය කරවන්න, රුධිරය යවන්න ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. හැබැයි ඒකට විතරක් සමහර වෙලාවට තනියෙන් මේ දේ කරගන්න අමාරුයි. එතකොට අපේ මේ මාංශපේශි විශේෂයෙන්ම මේ අධනේශයට පහලින් කකුලේ තියෙන මස්කොබ පෙදෙසේ කියන්නේ කාෆ් එක කියලා අපි කියන්නේ මේවා. එතකොට මේ කකුලේ තියෙන මාංශපේශි මේවා දෙවෙනි හදවතක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි ඇවිදිනවා නම් අපේ මේ සිරුරේ යට කොටසේ තියෙන ලේ උඩට එවන්න මේ පම්ප් එකක් විදිහට දෙවෙනි හදවතක් විදිහට මේ මාංශපේශි ක්‍රියා කරනවා. අපි ඇවිදින්නේ නැත්තම් එතකොට මේක ක්‍රියාත්මක වීමේ හැකියාව අඩුයි. එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? විශේෂයෙන්ම ශිරාවල තියෙන, ඒ කියන්නේ වේන්ස් වල තියෙන ලේ එකතු වෙන්න ගන්න කකුල් වල. හරිද? උඩට එන්න විදියක් නැහැ. මොකද අපි කකුල් හොලවන්නේ ක්‍රියාකාරීත්වයක් නැහැ. අනික හදවතට තනියෙන් කරගන්න අමාරුයි. මොකද හදවත බලන්නේ ගොඩක් වෙලාවට අපේ මේන් ඕගන්ස් තියෙන මොළේට, අක්මාවට, වගඩොර ඒවට පම් කරගන්න එක තමයි යාගේ මේන් කාර්යය. ඒතර අර පැති වලින් තියෙන ලේ ගෙන්න ගන්න එක ප්‍රධාන කාර්යයක් වෙන්නේ නැහැ. ඒතර ඒකට තනියම හදවතට සමහර වෙලාවට කරගන්න අමාරු වෙනවා. මේ ලේ තැම්පත් වුණාම ලේ වල තියෙන විශේෂත්වයක් තමයි ලේ ගමනාගමන. ලේ හැමදෙස්සෙම සර්කියුලේට් වෙද්දී තමයි මේක ද්‍රවයක් විදිහට, තරලයක් විදිහට හැමදෙස්සෙම තියෙන්නේ. මේක කොහේ හරි ඉන්න වෙලාව තැනක නැවතිලා තිබුණා. අපි දන්නවනේ අපි තේ එකක් වුණත් අපි තියලා තිබ්බොත් පොඩ්ඩක් ඝන ස්වභාවයකට එනවා. අන්න ඒ වගේ දැන් මේ ලේ හැම අපි දීර්ඝ කාලයක් තිස්සේ වාඩි වෙලා එක තැනකට වෙලා ඉන්නකොට මේ ලේ පොඩ්ඩක් ඝන වීමකට ලක් වෙන්න පුළුවන්, කැටි ගැසීමකට ලක් වෙන්න පුළුවන්. ඒක ලේ වල ස්වභාවය. එතකොට චූටි චූටි කැටි හැදිලා ඊළඟට ඒ කැටි ඒ මසල් වල තැම්පත් වෙලා එතන ඒ ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි කියන සමහරට වැරිකෝස් වේන් ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ කකුල් ඉදිමෙන්න ඒ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව ඊට වඩා භයානක කාරණාව ඒ කැටි හැදිලා කැටි එතනින් ගැලවිලා අපේ සර්කියුලේෂන් එක රුධිර සංසරණ පද්ධතියට ආවට පස්සේ එතකොට මොකද දැන් අපි හිතමු අපි කොලෙස්ටරෝල් අපි තැම්පත් වෙලා රුධිර නාල සිහින් වෙලා තියෙන තැනක අර කැටියක් ඇවිල්ලා හිර වෙන්න පුළුවන්. අන්න එතකොට ආපහු ස්ට්‍රෝක් එකක්, එහෙම නැත්නම් හાર્ට් ඇටැක් එකක් වෙන මේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒක ජීවිතේට බලපාන. ඉතින් මේ ජීවිත අවදානමක් තියෙන දෙයක් තමයි අපි දීර්ඝ කාලිනව වාඩි වෙලා ඉන්නවා කියන්නේ.
15: මොම් මේ කල්පනා කරේ ශාවර අපි මේ ගැන කිසිම අවධානයක් මේ වෙනකන් දැන් මට අවුරුදු 28ක් මම මේ අවුරුදු 28ටම ওই ගැන හරියාකාරයෙන් දැනන් ඉඳලා නැහැ. එතකොට ඉතින් හිතන්නකෝ දැන්
10: අපි ගැන හීන් දාඩියක් දාගෙන ගියා
15: වනේ. මොකද අපි ඉන්නේම වාඩි වෙලා අපි ඒ ගැන අර හරි අවධානයක් යොමු කරන්නේ නැති නිසා මේකේ තියෙන අවධානම් මොන වගේද කියන එක අපි දන්නේ නැහැ. සහ අපිට මේ තරම් හොඳට පැහැදිලි කරන ඕයිදවරෙක් මීට කලින් අපිට හම්බුන්නේ නැහැ. ඉතින් අද හරියටම වෙන්න පුළුවන් අවධානය මොන වගේද? අපි මේ මොන වගේ අවධානමක්ද මේ වාඩි වෙලා දෙකටම ඉන්න ගමන් ගන්න කියලා මේ අපිට දැන් තේරෙනවා.
10: දැන් ඉඳගෙන අපි වහගෙන ඉන්නත් කලබල වෙන්න එපා වනට වැඩි නේද? අපි මේක පිළියම් ටිකක් කියන්න ඉස්සරහ.
15: ඒ ටිකක් කියන ඒ අතර මම මේ කල්පනා කරේ වයස තුමුනේ දැන් ඕක මේ හැම වයසකම ඉන්න අයට එහෙම වෙන්න තිනේ. දැන් අපි කියනවා අම්මලා තාත්තලාට මේ වයසට ගියාට පස්සේ නෑ ඔයාලා වැඩ කරන්න ඕනේ නෑ. දැන් අපි ඒක ඇඳගෙන යන්න ඔයාලා පැත්තකටලා වාඩි වෙලා නිදාගෙන ඉන්න. කාල බීලා එහෙම ඉන්න කියලා කියනවා. බලන් ගියාන් පස්සේ ඒකත් එක්තරා
10: ආකාරයක ඉඳගන්නකත් විදි ගොඩක් තියෙනවනේ වයිද තුමුනේ. දැන් සමහරව ඇඳේ ඉඳ ගන්න විදි තියෙනවා. ඒක එයාලා පුටුවකට යන්නේ නැහැ සමහර අය නේද? ඉඳ ගන්න එකෙත් විදි ගොඩක් තියෙනවානේ. ඒකෙත් අක්‍රමිකතා ගොඩක් තියෙනවා. ඒකනත් අපිට කතා කරන්න ඕනි.
15: එතකොට වාදි තුමනේ ඒකත් මේ ගැටලුවක් නේද? අම්මලා තාත්තලාත් එහෙම එක දෙකට ඉන්නක දැන් මේ කියන ආකාරයෙන් ගත්තොත් එහෙම.
16: ඔව්. එතකොට දැන් මේක දැන් වයස් ભેදයක් නැති ප්‍රශ්නයක් වීගෙන එන්නේ. මේ කියන්නේ දැන් අම්මලා තාත්තලා විතරක් නෙමෙයි. දැන් පොඩි ළමයාගේ ඉඳලා මේක අපි පුරුදු වෙන්න ඕන පොඩි කාලේ ඉඳලම හොඳ පුරුදු විදිහට
15: නේ
16: අපේ පොෂ් එක තියාගන්න. අපි කොච්චර වෙලා වාඩි වෙලා ඉන්නවද කියන එක. ඉතින් අපි වැඩිහිටියන්ට අපි කියනවා නම් නිතරම ආනේ මහන්සි වෙන්න වාඩි වෙලා ඉන්නපා කියලා. ඒක ඊට වඩා හානිදායකයි. ඒත් අපි යාලව යම් ඇක්ටිව් මට්ටමකට ගේන්න ඕනේ. ඒ කියන්නේ මේ ලොකු බර වැඩ කරන්න නෙමෙයි. සහ දැන් වැඩිහිටි වෙනකොට වයසේ යනකොට සමහර ලෙඩ රෝග ඇති වෙනවා. ඉතින් ඒවත් සලකා බලලා ඉතින් අපි වැඩිහිටියන්ට කියන්න පුළුවන් දේවල් ඇවිදින්න, ඊට පස්සේ ගාඩනින්, ඒ කියන්නේ මේ වත්ත පිටියේ වැඩ කරන්න, වතුර ටිකක් දාන්න, මල් පැල වලට පැල හිටවන්න, නැත්නම් ළමයි එක්ක පොඩි ළමයි එක්ක කාලය ගත කරන්න, පොඩ්ඩක් සෙල්ලම් කරන්න, ඒ වගේ දේවල් එරෙන්ද ගමේ පොඩක් ඇවිදින්න, මොන හරි අපිටම සමිති සමාගම් එහෙම තියෙනවා, මේ දේවල් වලට සහභාගි වෙන්න. මොකද ෆිසිකල් පැත්ත විතරක් නෙමේ වයසට යනකොට මෙන්ටල් මානසික තත්ත්වයක් බලපාන, සතුටින් ඉන්නවා කියන එක ගොඩක් රෝග මඟ හරවා ගන්න ලොකු බලපෑමක් වෙනවා. මොකද අපි දුකින් ඉන්නවා නම් අපිට ලෙඩ රෝග හැදෙන්න තියෙන හැකියාව සහ තියෙන ලෙඩ රෝග සුවවීමේ මේ හැකියාව අඩු වෙනවා. ඉතින් ඒ නිසා එහෙම මානසිකව ශාරීරිකව ඇක්ටිව්ලි ඉන්න ඕන කියන එක වැඩිහිටියන්ට විශේෂයෙන්ම අපි මතක් කරනවා. එහෙම එක තැනකට වෙලා ඉන්න හොඳ නැහැ. ඒ වගේම ඒක දැන් වැඩිහිටියන් පමණක් සීමා වෙච්ච උපදේශක් නෙමෙයි. දැන් තරුණ අයට, ළමයින්ට, හැමෝටම දැන් මේක එක විදිහටම කියන්න සිද්ධ වෙලා තියෙනවා.
15: ඔව් දැන් සමහර කාලාට අපේ අම්මලා තාත්තලා හොඳට ක්‍රියාශීලීව කිසිම ගැටලුවක් නැතුව ඉදී අපිට තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. අර අම්මලා තාත්තලගේ වයස දිනන උන්ට මේ ප්‍රශ්න ටික අපිට ඇවිත් තියෙනවා. අපි ඔය ගැන තවත් කතා කරමු. ඊට කලින් අපි ලෑස්ට් එකට විරාමයකට යන්න ඔබට ආරාධනා කරනවා දිගටම සුප්‍රීම් රේඩියෝ අපෙත් එක්ක රැඳෙන්න කියලා. බලමු මතක් කරන්නම් උදෑසන විනාඩි 50යි.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා හා. හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තහනේ දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: 89.1 89.3
0: Supreme Radio.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. දෙයටයි විනාඩි 55යි දැන් වෙලාව. අපිට කතා කරන්න දේවල් ගොඩක් නම් තියෙනවා. මොකද වෛද්‍යතුමන් සමග අපිට විශේෂම කතාබහක් තවත් ඉස්සරහට තියෙනවා. අද දවසේ මේ කතාබහ විශේෂයි. වැඩිපුරම දැන් අපි උදෑසනම මේ වැඩසටහන ගැන මේ අරන් එන්න සූදානම් වුණේම විශේෂම දැන් අද සතියේ ආරම්භයක්. එතකොට සතියේ ආරම්භයේ අපි ඉන්න විදිය පොඩ්ඩක් හරි දැන් මේ කතාව ඇහිලා වෙනස් වෙයිනේ. මොකද දැන් බය දැනෙනවානේ, ආ මේ පිටියොත් එහෙම වෙනවා කියලා. ඒ නිසා මේ පොඩ්ඩක් හරි වෙනස් වෙයි කියලා තමයි අපි
1: අද මෙහෙමයි. දැන් ආත්මීය කොඳු කඩා ගන්න කට්ටිය තින්නෝනේ. එයාලට බෙහෙත් දෙන්න බෑ අපිට.
0: එහෙම දෙන්න බෑ.
1: මේ භෞතිකව සහ නේද අපේ ශාරීරිකව සිද්ධ වෙන කොහොමුණත් ඉතින් කොන්දේ ප්‍රශ්න තියාගන්න එපා නේද?
0: කොන්දේ ප්‍රශ්න එපා. මොකද ඒව දරා ගන්න අමාරුයි කොන්දේ ප්‍රශ්න.
1: අනාගතයට දෙපැත්තෙම හොඳ නෑ නේද?
0: හොඳ නෑ.
1: ඉස්සරහට පෞද්ගලිකවත් එක හරියන්නේ නැහැ.
0: ඔව්.
1: මේ ඉතින් මතක් කරන්න කාරණා ටිකකුත් තියෙනවා යාට.
0: මතක් කරන්න කාරණා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය මුදල් එහෙම අඩුපාඩු තිබ්බහම පස්සේ ෂාමර අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ඉස්සරහට මොකද කරන්නේ? දැන් අපි කොහොමද හදාගන්නේ? අන්න එහෙම හිතනම පස්සෙත් කොන්දේකක්කම් වැඩියෙන් එනවා. අනේ දෙයියනේ, දැන් ඉතින් ඉවරයිනේ කිව්වමස එතකොට මුළු ඇඟේම අර ප්‍රශ්න දුවනවා. ඉතින් ඒ නිසා ඔය සල්ලි ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සෝදානෙමින් ඉන්නෝ. දැන් පහුගිය කාලේ පුරාවටම ජාතික ලොතරැයි මණ්ඩලය කිව්වා අපි මෙන්න මෙහෙට මෙහෙට මෙහෙට මේ කෝටි ගණන් වලින් සල්ලි දොන්නේ කියලා. ඉතින් NLB දනනි දහන කියලා කියන්නේ අනේකට හොඳම උදාහරණයක් අරන් ආපු කෙනා මේ මාසේ 29 වෙනිදා කෝටි 12.4 ක සුපිරිදාග මුදලක් කන්ද උඩරට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා NLB ධන නිධානයට. සමහර විට ඊළඟ කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්කම තියෙනවා.
1: දැන් ඉතින් විශේෂම කාරණාවක් තියෙනවා. මේ කෝටිපතියන් 20 ලක්ෂපතියන් බිහි කරන අතරතුරේ සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක්
0: තියෙනවා.
1: මේ අවස්ථාව හැම දෙයක්ම තියෙනවාව කෝටිපතියෙකු කරවන්න. ඒ නිසා ටිකට් ගන්නකොට එකක් දෙකක් නෙවෙයි වැඩි වැඩියෙන් ටිකට් ගන්න. ජාතිය මහා ධන සම්පත ධන නිධානය කියන්නේ ඒ තරමට දිනුම් අවස්ථා තියෙන හින්දා අනිවාර්යෙන් අරගෙන බලන්න කොහොමද කියලා වෙනස.
0: කැස්ස උන හෙම්බිනිසාව එහෙම තියෙනවා නම් අපිට ඔය හදිසි ඇති වෙන උලකක්කුම් මෙහෙම තියෙනවානේ. වෛද්‍යවරයෙක් ළඟට යන්න කලින් අනිවාර්යයෙන්ම හැමෝම කරන දෙයක් තමයි ඒක පොඩ්ඩක් අඩු කරගන්න අපි මොනහරි දෙයක් බොනවා. අන්නේ බොන දෙයට මෙල්ඩෝල් බොන්න. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයක් නිසා මෙල්ඩෝල් පරිසමෙන් පාවිච්චි කරන කෙනාට මතක් කරනවා. ඉතින් මෙල්ඩෝල් වලට පුළුවන් ඉක්මන් සහනය ලබා දෙන්න. ඒකන මතක් කරන ගමන් අපි සෙන්දුවකට යන්න ලෑස්ති. සෙන්දුවෙන් පස්සේ අපි වෛද්‍යතුමන් එක තවත් මේ විශේෂම කාරණාවක් කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අපි එක දිගටම වෙලා හිටියොත් එහෙම පිළිකා අවදානමක් ඇති වෙන්න පුළුවන්ද? අන්න ඒ කියන කාරණාව ගැන අපි මේ සින්දුවෙන් පස්සේ අලුත් පැයදී කතා කරනවා. අපි මෙතනදී කතා කරන්න යන්නේ මොකද කාල වේලාව එතකොට අපිට පොඩ්ඩක් හරස් වෙන නිසා අපි ඊළඟ පැයෙඹුලම කතා කරන්න ලෑස්ති. දෙකටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තන නිධානය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සාගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: එක දිගට රස මවන අපේ තානේ මෝනින් ෂෝ එක.
4: The Welcome Show.
6: උදේ 9:00 විනාඩි 4යි දැන් වෙලාව. එක විනාඩියක්වත් මේ නාස්ති කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේ වැදගත් මාතෘකාවක් සහ කතා කරන එකෙන් හැමෝටම සතක් වෙන මාතෘකාවක්. ඉතින් මේ ගැන කතා කරන්න ඕනේ. ඉතින් අද දවසේදී අපි එක දිගටම වාඩි වෙලා හිටියොත් එහෙම අපිට මොකද වෙන්නේ? මෙන්න මේ කියන කාරණාව ගැන තමයි කතා කරන්නේ. අද දවසේ ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික් නව රෝහලේ වෛද්‍ය ටිරාජ් හෙට්ටිගේ මහත්මයා.
7: දැන් මේවා කතා කරම විතරක් නෙවෙයි අහගෙන ඉන්න මේවා පිළිපදින්නත් ඕනේ.
6: මට දැන් බය හිතලා තියෙන මං අද ඉඳන් පිළිපදිනවා.
7: අපේ ආයතන ප්‍රධානින්ගේ උන්නේ කාරණු විල්ලනවා ඉතින් නේද ටිකක්. මේක ඉතා සාවධානව සහ නේද සානුකම්පිතව හිතන්න ඕනේ කාරණාවක්. දැන් අපි කතා කරගෙන ආයේ වෛද්‍යතුමත් එක්ක මේ දියවැඩියා වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්න පුළුවන් කියලා දැන් විරාමයට කලින් නිපුත් කිව්වා මේ පිළිකා ඇතිවීමේ අවධානමක් මේ හරහා තියෙන්න පුළුවන් කියලා. දැන් තාවත් හිඳාරී දන කතාවක් නේද මේක. මේක පැහැදිලි කරලා දෙන වයිතුම ඉතාලම සංකීර්ණ. මොකද ජීවිතේ මන්න මීට කලින් මෙහෙම දෙයක් අහලා තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රාවක ඔබත් සමහරට මේ දේ අද පළවෙනිවතාවට අහනවා වෙන්න පුළුවන්. පිළිකා ඇති වෙන්න තියෙන අවධානම සහ සංකෘතතාවය කොහොමද මේ වාඩි වෙලා ඉන්නගත් එක්ක තියෙන්නේ?
8: මේක දැන් පිළිකාවක් ඇති වෙනා කියන එක මේකට ඩිරෙක්ට් සම්බන්ධ නොවෙන්න පුළුවන්. හැබැයි පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ දැමීමේ සාධකයක් තමයි අපි වාඩි වෙලා ඉන්නවා කියන එක. මේක දීර්ඝ කාලීනව සිද්ධ වෙන දෙයක්. එතකොට මොකද දැන් අපි කලින් කතා කර අපි දැන් කතා කරගෙන ආව විදිහට අපි වාඩි වෙලා ඉන්නකොට කොහොමද අපිට දියවැඩියාව හැදෙන්නේ, කොලෙස්ටරෝල් හැදෙන්නේ, කොහොමද අපේ ඇඟේ හෝමෝන ඉම්බැලන්ස් වෙන්නේ, මෙන්න මේ දේවල් ගැන අපි කතා කරගෙන ආවනේ. මෙන්න මේ ඔක්කොම ෆැක්ටර්ස් එකතු වුණාම මොකද පිළිකාවක් කියන එක තනි ෆැක්ට් එකක් මත රඳා පවතින්නේ නැහැ. එන ගොඩාක් දේවල් එකතු වෙලා මේ හැම දෙම සම්පූර්ණ වෙලා එනකොට තමයි මේ පිළිකාවක් වුණත් වර්ධනය වෙන්න පටන් ගන්න. අනිත් එක තමයි අපි ගොඩක් අපේ අය දන්නේ නැති කාරණාවක් තමයි ඕනම වෙලාවක ඕනම කෙනෙකුගේ ශරීරයේ පිළිකා සෛල තියෙන්න පුළුවන්. එන පිළිකාවක් කියන්නේ අසීමිත ලෙස ගුණනය වෙන, ඒ කියන්නේ අසාමාන්‍ය ලෙස ගුණනය වෙන සෛල සමූහයක්නේ. ඒතර ඒක එක දිගටම ගියාම තමයි ඒක ලොකු පිළිකාවක් බවට පත් වෙන්නේ. දැන් අපේ ඇඟේ හැමදිස්සෙම සෛල ගුණනය වෙනවා, මේ වෙනවා. ඉතින් සෛල අපි කියනවා අපේ ඇඟේ සෛල ට්‍රිලියන ගාණක් තියෙනවා. එතන මේ තියෙන ඒවා හැමදෙස්සෙම ගුණණය වෙමින් විනාශ වෙමින් එහෙම තමයි පවතින්නේ. මේ සමතුලිතයක තමයි පවතින්නේ. ඒ අතරතුර සමහර වෙලාවට මේ ට්‍රිලියන ගාණක් මේ සම්භාවිතාව වෙනකොට අතරින් පතර පිළිකා සෛල අපේ ඇඟේ නිකම්ම හැදෙනවා. හරිද? හැබැයි ඒවට විරුද්ධව අපේ ශරීරයේ තියෙනවා මේ පිළිකා සෛල දැක් එහෙම ඇති වෙච්ච ගමන් විනාශ කරන්න ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය වගේ ඒ වගේ පද්ධති තියෙනවා. එහෙම අඳුනගෙන ටක් ගාලා විනාශ කරලා. හැබැයි අපි ඒක තමයි අපේ ඕනම මිනිස්සෙගේ සාමාන්‍ය ස්වභාවය. අපි මෙහෙම දැන් අපි මෙහෙම සෙඩෙන්ටරි ලයිෆ් එක මේ අක්‍රීය තත්ත්වයක දීර්ඝ කාලීනව ඉන්නකොට අපේ ඇඟේ තියෙන මේ හෝමෝන සාන්ද්‍රණය වෙනස් වෙලා දියවැඩියා වගේ තත්ත්වයන් නැති වෙලා රෝගී තත්ත්වයන් වලට භාජනය වුණාට පස්සේ මෙන්න මේ අපිට මේ පිළිකා සෛල විනාශ කර ගැනීමට තියෙන හැකියාව අඩු වෙලා යන්න පුළුවන්. මොකද මේ මේ මේ දේවල් මේ මං කිව්වේ අර අපේ ඇඟේ හැම දෙයක්ම ප්‍රශස්ත මට්ටම් වලින් තියෙනකොට තමයි හැමදේම හරියටම ක්‍රියාත්මක වෙන්නේ. මේ දේවල් වෙනස් වුණාට පස්සේ ඒක අපේ ඇඟ හරියට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න එහෙම දීර්ඝකාලීනව තිබුණම ඒ වගේ දේවල් වැඩි වුණාම එන්න පුළුවන්. අනිත් එක තමයි මේ දියවැඩියාව ප්‍රධාන සාධකයක් පිළිකාවලට. මේ ගොඩක් අය මේක දන්නේ නැති කාරණාවක්. මොකද පිළිකා සෛල කියලා කියන්නේ විශේෂ වේගයෙන්ම ගුණනෙවි විභාජනයේ ලක්වෙවි යන සෛල කොටසයි. කියන්නේ හොර එක තැනක බෙදෙන්න ගත්තම එක දිගට බෙදිලා ලොකු පිළිකාවක් බවට පත් වෙන්න නම් එයාලා එයාගේ හැකියාව තමයි හැමදෙස්සෙම බෙදෙන්න ඕන. කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව බෙදෙන්න ඕන. එතන මෙන්න මෙහෙම කරනකොට ඒ කියන්නේ එයාට ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ශක්තිය කියන්නේ ATP, ඒ කියන්නේ ග්ලූකෝස්, ඒ කියන්නේ සීනි. එන පිළිකා සෛල වලට ශරීරයේ තියෙන අනෙකුත් සෛල වලට වඩා සීනි අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපි ඇඟේ සීනි වැඩිපුර තියෙනවනේ. එයාට වර්ධනය වෙන්න පහසුයි. එතකොට අපි ඉන්නවනම් ෆාස්ටිං ස්ටේට් එක. අපේ ඇඟේ සීනි අඩුයි නම් අන්න එතකොට අර පිළිකා සෛල අච්චර වේගෙන් වර්ධනය වෙන්නත් බෑ. එතකොට වර්ධනය වෙන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන අර පිළිකා සෛල විනාශ කරන පද්ධතියින් තමයි. මොකද එයාලට ඒක
7: ලේසි
8: කන්ට්‍රෝල් කරගන්නත් ලේසි. හැබැයි අපේ සීනිත් වැඩි, අපි මේ හෝමෝන තිබෙනස් ඔක්කොම වෙලා තියෙද්දි මේ පිළිකා සෛල වර්ධනය වෙන්න ගත්තට පස්සේ අර අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ආරක්ෂණ පද්ධති වලටත් මේක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්න
6: පුළුවන්.
8: එතකොට දැන් විද්‍යාඥයෝ අඳුරගෙන තියෙනවා මෙහෙම අපි එක දිගට මේ විදියට වාඩි වෙලා ඉන්නකොට, මෙහෙම අක්‍රීය තත්වයක ඉන්නකොට එන්න වැඩි වශයෙන් බලපාන පද්ධති තමයි අපිට පියයුරු පිළිකා, තොර අන්ත්‍රේ කොලොන් කැන්සර්ස් කියලා අපි කියන ඒවා, ඊට පස්සේ එන්ඩොමෙට්‍රියල් කැන්සර්ස්. මේ ගොඩාක් දේවල් කාන්තා පාර්ශවයට තමයි වැඩිපුර බලපාන්නේ. එන්න පුළුවන් කියලා දැන් මේ වෙද්දී හොයාගෙන තියෙනවා. ඉතින් ඒක තමයි පිළිකා සම්බන්ධ මේකේ තත්ත්වය.
6: එතකොට වෛද්‍යතුමනි, දැන් අපි එක දිගටම වාඩි වෙලා හිටියාන් පස්සේ දැන් සමහර අය කියනවා අපිට මේ කුඳුනාරටියේ වේදනාවක් එනවා. එතකොට මේ බෙල්ල හරීම අපහසුයි, රහස් වේදනාවක් එක දිගටම වාඩි වෙලා හිටියට පස්සේ කියලා කියනවා. ඇත්තටම මේ ඒ වගේ දේවල් කොහොමද ඇති වෙන්නේ කියන කාරණාව ගැනත් අපි කතා කරමුද?
8: ඔව්, කතා කරමු. එතකොට අපි වාඩි වෙලා ඉන්නකොට අපේ පොස්ච එක හරිම වැදගත්. මොකද දැන් අපිට ගොඩාක් තරුණ අයගේ තියෙන මේ කම්ප්ලේන් එකක් තමයි විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ මේ කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා කියන ගොඩක් දැන් අර ඉස්සරට වඩා ගොඩක් වෛද්‍යවරුන් වෙත එනවා මෙන්න මේ ප්‍රශ්න කියාගෙන. ඊට පස්සේ කකුල් රිදෙනවා, ඊට පස්සේ කකුල් හිරිවැටෙනවා, මෙන්න මේ වගේ විවිධ එක එක්කෙනාට බලපාන විවිධ ආකාරයෙන්. හැබැයි මේකට රෝග මූලය හොයාගෙන ගියාම එකම දෙයක් තමයි තියෙන්නේ, මේ දීර්ඝකාලීනව මේ එක තැනකට වෙලා වාඩි වෙලා ඉන්න එක. එතකොට අපි පෝෂක ගැන කලින් කතා කරොත්, ඒ කියන්නේ අපි ඉරියව්ව, ඒතර බලපාන ප්‍රධාන දෙයක් තමයි අපි වැරදි ඉරියව් වලින් වාඩි වෙලා ඉන්න එක. අපි දැන් ඔෆිස් එකක වාඩි වෙලා ඉන්නවා නම් අපි කකුල් බිම තියාගෙන එහෙම ඉන්නවා. නමුත් ගෙදර ඉන්නවා නම් සමහර වෙලාවට කකුලත් උඩ තියාගෙන එක එක ඇදේට ඉන්නවා. ඒ ති විවිධාකාරයෙන් ඉන්නවා. එතකොට අපි ඔෆිස් එකක හිටියත් අපි වාඩි වෙලා ඉන්නකොට අපි හරිම ඉරියව්වෙන් ඉන්නවද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඒතර ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපේ කකුල් දෙක බිම ගෑවෙන්න ඕන. ඒ කියන්නේ අපි මේ යටිපතුල් බිම හරියට තියෙන්න ඕන. එතකොට ධනහිස අංශක 90ක් වගේ නැවිලා තියෙන්න ඕන. අපේ කොන්ද කෙලින් තියෙන්න ඕන, ඒ පුටුවට ආධාරයක් වෙන විදියට තියෙන්න ඕන. ඊට පස්සේ අපි එහෙම ඉන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපිට කොන්ද අමාරු හැදෙන තියෙන මේ අවස්ථාව අඩුයි. ඒ වගේම බෙල්ල. අපි බෙල්ල මෙහෙම කෙලින් තියාගෙන ඉන්නවනේ. අපි ඇස් මට්ටමේ අපි පාවිච්චි කරන තිර තියෙනවනම් තියෙනවනේ. අපි බෙල් මෙහෙම තියාගෙන ඉන්නවනම් එතන ඕන අතර අපිට බෙල් හරි දෙන්න ගන්න දීර්ඝකාලීන අපි මේ විදියට ඉන්නවනේ. දැන් අපි ඕක ගොඩක් අපි දකින්නේ දැන් ෆෝන් පාවිච්චි කරද්දී.
7: ඔව්.
8: ෆෝන් එක අපි මෙහෙමනේ බලන්නේ. අපි හැමදෙසෙම බීම බලාගෙන පල්ලෙහා බලාගෙන ඉන්න. අපි හරිනම් ෆෝන් එක අපි බලනවනම් අපි හරි පොස්ච එකෙන් බලනවනම් ෆෝන් එක තියෙනවනේ මේ වගේ ඇස් මට්ටමේ. අපි කවුරුත් කිසිම කෙනෙක් ඒ විදිහට බලන්නේ නැහැ නේද? අපිට ස්ටෑන්ඩ් එකක්වත් නැහැ ෆෝන් එකට. අපි එහෙම බලන්නේ නැහැ නේ. ඒතර මේ ෆෝන් එක මෙහෙම බලන එක ලොකු ප්‍රශ්නයක් මේ බෙල්ල අමාරුවට. ඊට පස්සේ
7: දවසර පැය කීයක්ද තින්නේ?
8: ඔව් පැය කීයක්ද අපි දැන් මේකේ අපි ස්ක්‍රීන් ටයිම් බැලුවොත් පැය 8ක් 10ක් ස්ක්‍රීන් ටයිම් වෙන අපිට බලන්න පුළුවන්. මේක චෙක් කරන්න ඕන හැමෝම. දවසර පැය 8ක් 10ක් විතර මේ අපි දන්නේම නැතුව මේක ස්ක්‍රීන් ටයිම් වැටෙනවා.
7: ඊට පස්සේ මාසර ගන්න හැදුවම තින්නේ. මේ මාරි තියෙන එක ලොකු දෙයක් කියලා
8: හිතා ගන්නත් බෑ අපිට ගොඩක් වෙලාවට. ඊට පස්සේ කොන්ද දැන් අපි ලැප් එක තියාගෙන ඉන්නවා නම් මෙන්න මේ මේ ලෙවල් එකට අපි ඇස් මට්ටමට තියෙනවා. අපි ඒක අපි දැන් මේ වගේ පුටුවක් තියෙනවා අපි ඇඩ්ජස්ට් කරගෙන ඒක හදා ගන්න ඕන. ඒතකොට ලැප් එකත් අපිට පල්ලහින් නම් තියෙන්නේ. අපි ඒක දිහත් මෙහෙම තමයි බලන්න. උඩින් තියෙනවා නම් අපි උඩින් බලනවා.
7: දැන් වයිතුමනි සමහරු ලැප් එකෙන් බලන්නේ මේ ඇඳේ තියාගෙන.
8: ඔව්. එහෙමත් බලනයි.
7: තමයි
8: විශේෂයෙන්ම work from home ඒ තියෙන අය ඉතින් විවිධ විරියව් වලින් ඉන්නවා. එතකොට එහෙම ඉන්න හොඳ නෑ. දීර්ඝකාලීනව ඒක ගැටලුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි කොහොමද මේ ස්ක්‍රීන් එක අපි ලැප් එකක් කියලා කියමු තියාගන්න තැන. දැන් අපි ලැප් එක තියෙන මේසේ එහා කෙළවරක නම් අපි ඉන්නේ මෙතන නම් අපි දැන් මෙහෙම ආඩි වෙලා ඉඳලා මොකද කරන්නේ? අපි ඉස්සරහට නැවෙන්න ඕන. අපි එතකොට අපි නැවිලා ඉන්නේ. ඉස්සරහට නැවිලා තමයි අපි ඒක
7: වැඩ කරන්නේ.
8: එහෙම නැතු අපි දැන් මම මේ ආපු ගමන් කරේ පුටුව මෙතන ළඟට ගත්තා අරගෙන මේ මයික් එක මෙහාට ගත්තා. නැත්නම් මමත් යන්න ඕන මෙහෙම හොඳ මේ කරගෙන. එතකොට අන්න ඒ දේවල් විතර අපි ලැප් එක ළඟට අරගෙන අපි පුටුවත් මේසෙ ළඟට පුළුවන් තරම් අරගෙන කොන්ද කෙලින් තියාගෙන අපි ඇස් කෙලින් තියාගෙන මෙන්න මෙහෙම ඉන්න පුළුවන් නම් ඒක හොඳ පොස්ට් එකක්. හැබැයි ඒක ඒ විදිහට පැය 10ක් ඉන්න එපා. ඒ විදිහට පැය 10ක් ඉන්න එපා. මොකද මම කලින් කිව්වේ අපි හැමදේම පොස්ට් එක වෙනස් කරන්න ඕනේ. මේකේ තව කතාවක් තියෙනවා. next posture is the best posture. ඒ කියන්නේ මේ වෙනස් වෙන්න ඕන. අපි ඊළඟ පොස්ට් එකට යන්න ඕන කොයි වෙලාවක හරි. එතකොට අපි අර මම කලින් කිව්වාගේ පැය භාගයකට සැරයක්, පැයකට සැරයක් අපි පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ඇවිදලා ඉන්න ඕන. ඒ වෙනස කරන්න ඕන. එහෙම නැතුව මේ පොස්ට් එකේ දිගටම හිටියත් ඒත් කොන්දේ අමාරු වෙනවා. ඒත්

0: මේ ස්නායු වගේ දේවල් මේ මාංශපේශය අතරින් ගමන් කරනවා. අපි දීර්ඝ කාලයක් මේ වාඩි වෙලා එක දිගට පොස්චර් එක තියාගෙන ඉන්නකොට මේ මසල් ටයිට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් වෙලා ඉන්නකොට මම අර කලින් කිව්වාගේ අවයව හැමදෙස්සෙම ගොඩක් වෙලා වැඩ කරද්දී එක්සෝස්ට් වෙනවා. ඉතින් මසල්තුත් එහෙම තමයි. ගොඩක් වෙලා එක දිගට මේ පොස්චර් එක අල්ලගෙන ඉන්නකොට එයා එක්සෝස්ට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අපි කියන්නේ ස්පැසම් කියලා. කියන්නේ අර එක පාට යන කෙන්ඩ පෙල්ලෙනා වගේ එකක් කියනන්න. ඒ වගේ මේ මාංශපේශි ස්පැසම් වෙන්න ගන්න. අන්න එම් තද වෙනකොට මොකද වෙන්නේ? අර මාංශපේශි ඇතුලෙන් ගමන් කරන ස්නායු තද වෙනවා. අන්න එතකොට තමයි අපිට කොන්ද කැක්කුම එන්නේ. ඊට පස්සේ කකුල් හිරි වැටෙන එක එන්නේ. මේ දේවල් එන්නේ අර ඒ පොස්චර් එකත් එක්ක. අපි ඒ පොස්චර් එකේ ගොඩාක් වෙලා
1: ඔව් දැන් වෛද්‍යතුමන් සඳහන් කරා චාම මේ කාන්තාවන් වැඩිපුරම මේ ගැන මේ මට කොන්ද කැක්කුමයි ඒ ගැන වැඩිපුර කතා කරනවා කියලා. අපිට ඒ ගැන කතා කරන්නත් ඕනේ. හැබැයි ඒක කලින් අපි කිටි විරාමකට යන්න ලෑස්ති. ඉතින් ගෘහණියක් වෙච්ච ඔබ සහ කාන්තාවන් වෙච්ච ඔබට මේ ගැන වැඩිපුර මේ ප්‍රශ්න තියෙනවා නම් ඔබට පුළුවන් ඒ ගැනත් අපිත් එක්ක අද දවසේ කතා වෙලා එනකොට ඒව निराකරණය කරගන්න. ඉතින් අපිට තව පොඩි වෙලාවක් තියෙනවා කතා කරමු. ඊට කලින් මතක් කරන්න ඕනේ මෙල්වා GI පයිප් සවිත් එක මේ ගමන යන එකතුලා ඉන්නවා කියලා. ඒ වගේම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයත් අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා. ඒකන මතක් කරන ගමන් අපි හනන් ගෙටි විරාමයකට යන ඔබට ආරාධනා කරනවා දෙකටම සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක රැඳෙන්න කියලා. වෙලාව මතක් කරන්නම්.
2: වෙලාව පෙරවරු 9:00 විනාඩි 17යි දැන්.
3: 89.1 සුප්‍රීම් රේඩියෝ. මගේ රට
4: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
5: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි පැඩි වෙලා.
6: අංක 1යි ලග්න 1යි.
7: 100ක්ම ඔබ යතේ.
6: අංක 2ක් ගැලපුණාම
7: රුපියල් 1000ක්ම අතේ.
6: අංක 2යි ලග්න 1යි
7: 2500ක් අතේ.
8: අංක 3ට
6: 50000.
8: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
6: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ.
7: සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සර්වේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ. හත්වනින් ඒවිලින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
6: ඔරු කියනවා ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ.
7: Back to back, Sindhu Ahanna.
8: Let's go.
9: Every weekday at 4 PM, Dimpotta with Ashi Ali.
10: 89.1, 89.3.
11: Supreme Radio.

0: සතුට ජති මුදලුත් මුල්ලනවාන්ට සමහර වෙලාවටනේ ද මුදා මුල්වෙන නිසාම අයට මතක් කරන්න ඕනේ ජාතික ලොතරයි මණ්ඩලේ අද සම්පත මිලදී ගන්න කියලා. මොකද අද සම්පත මිලදී ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගිත් දෙනා ගන්න. ඉතින් අද වේදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් ඔබට මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිත් එක්ක මේ ගමන යන්න
1: මෙල්වා ගැන මතක් කරන්න ඕනි. දශක ගණනාවක ශ්‍රී ලාංකේය සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. දැන් ඔයාට වාගේ වෙල්ඩින් කර්මාන්තයට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් හඳුන්වා දීලා
0: තියෙනවා.
1: දශක දෙකක විශ්වාසයක් තුනේ වගේම තමයි මෙතන වැදගත්ම කාරණාව අවම ලෝබර් අවම දුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවය අතින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් අංක එකේ ඉන්නේ. SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් නිසා බයනතුවාගේ කර්මාන්තයට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. වා ආරක්ෂාවෙන් වාටගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඉතින් අපි කියන්නේ මෙල්වා එක ලංකාව එක අපේම එක මෙල්වා නිෂ්පාදනයෙන් මිලදීගෙන වාගේ වෙල්ඩින් කර්මාන්තය ඉතා සාර්ථකව කරගන්න වාට පුළුවන්කමක්
0: තියෙනවා. ඒ වගේම තමයි වාට බාණ්ඩ අඩු ගානකට ගන්න යන්න කසාකලි ග්‍රීන් සුපර් එකට සීග්‍රන් ව්‍යාප්ත වෙන නවතම සුපිරි වෙළඳ සල්චාලයක අලුත් මා දැකීම තමයි වාට කසාකලි ග්‍රීන් සුපර් වෙතින් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබට අවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු අල ලුණු මේ වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ ග්‍රොසරි අයිටම්ස් හැමදේම දිවෙනි අඩුම මිලට ගන්න පුළුවන්. ශාකා තියෙනවා මාතලේ අතුරු ගෙඩිය කඩුවල ගනේ මුල්ල නාරම්වල ගම්පල කේන තැන්වල. අද දවසේදී අපි ආකරණ මාත්‍රකව මොකක්ද කියලා මේ වෙද්දි හැමෝම දන්නවා. එවෙතින් කවුද කියලා දන්නවා. ඉතින් වෛද්‍යතුමන්ගෙන් අපි ළඟට අහන්න ලෑස්ති වෙන්නේ දැන් විශේෂම කාරණාව තමයි අපේ මානසික සෞඛ්‍යයට මේක මේ බලපානවාද? එතකොට අපේ නින්දට මේ අපි වාඩි වෙලා ඉන්න විදිය බලපානවාද? මෙන්න මේ දේවල් ගැනත් කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි වෛද්‍යතුමනි ඒත් එක්කම වැඩිපුරම මේ වාඩි වෙලා හිටියාන් පස්සේ අර ඒ වාඩි වෙලා ඉන්නේ ප්‍රශ්නෙට ගොදුරු වෙන කාණ්ඩයක් තියෙනවාද? මෙන්න මේ කාරණා ටික අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
2: දැන් මානසික තත්ත්වයට කොහොමද බලපාන, අපි දැන් ශාරීරිකව කොහොමද මේ වාඩි වෙලා ඉන්න එක බලපාන කියලා දීර්ඝ විදියට කතා කරා. ඒ වගේම තමයි අපි සිරුර ගැන වගේම අපිට තියෙන කොන්දේ අමාරු බෙල්ල අමාරු ගැන වගේම අපේ මනස ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ ශරීරය සහ මනස දෙකම ප්‍රශස්ත විදියට තියෙනවා නම් දෙකම සතුටින් තියෙනවා නම් තමයි අපිට නිරෝගී සම්පන්නව අපිට සතුටින් ඉන්න පුළුවන් හැකියාවක්
0: තියෙන්නේ.
2: මේ මොකද අර මේ මානසික තත්ත්වයනුත් සමහර වෙලාවට අර මම කිව්වාගේ දැන් කොන්දේ මාරු වගේ එළියට දැනෙන්නේ නැහැ. නමුත් ඒක අපේ ඇතුළෙන් තියෙනවා. ඒක අපිට ඇත්තටම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් අපි මෙහෙම කලින් කතා කරා වගේ අපි දිගට වාඩි වෙලා ඉන්නකොට අපි අක්‍රීය තත්ත්වයක අපේ සිරුර පවත්වාගෙන යනකොට අපේ මේ තියෙන හෝමෝන අසමතුලිතතාවයන් ඇති වෙනවා. ඒ වගේම දැන් අපි කලින් කතා කරා මේ රුධිර සංසරණය අඩුවීමකට ලක් වෙනවා. එතකොට අපි කියනවා මොළයට රුධිර යන එකත් අඩුවීමකට ලක් වෙනවා. එතකොට මොළයේ තමයි අපේ මනස සම්බන්ධව බහුතරයක් දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මොලේ තියෙන රසායනික සංඝටක මොලේ තියෙන විවිධ ඒ හෝමෝනවල සංගතීන් වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන් කියලා හොයාගෙන තිනවා දීර්ඝකාලීනව මේ විදිහට අපි අක්‍රීය තත්වයක හිටියොත් එහෙම. ඒ කියන්නේ අපි අර කලින් කිව්වාගේ අපි ඇවිදිනකොට අපි ඇක්ටිව්ලි ඉන්නකොට තමයි අපිට සතුටක් දැනෙන්නේ. අපි හැපි හෝමෝන්ස් කියලා කියන්නේ මෙන්න මේ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්න අපේ ඇඟ හැදිලා තියෙන්නේ. එතකොට අපි එක දිගට අක්‍රීය තත්වයක ඉන්නවා නම් අපේතර අපේ මේ හැපි හෝමෝන්ස් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අනෙකුත් මේ හෝමෝන සහ රසායනික සංඝටක මේ තත්ත්වයන් වෙනස් වෙන්න බලනවා. එන්නේ එතකොට අපි ඇත්තටම අපි හිතුවට අපි මොන හරි දෙයක් බලලා සතුටු වුණා කියන එක තාවකාලිකයි. නමුත් අපි ඇගේ අපි ඇත්තටම සතුට කියන එක අඩු වෙලා යනවා ක්‍රමක්‍රමයෙන්. ඒක එතකොට අපි සතුට අඩු වෙනකොට අපි යන්නේ ඇන්සයිටි, කියන්නේ ඊට පස්සේ ડિප්‍රෙෂන්, ඒ කියන්නේ විෂාදය, කාංසාව, මෙන්න මේ වගේ තත්ත්වයන් වලට නොදැනුවත්වම අපේ ඇඟ අපේ මනස ගමන් කරනවා. කියන්නේ එක දිගටම වැඩ කරගෙන ඉද්දී අපිට උනත් හිතෙනවා මොකද්ද මේ මොන මගුලක්ද කියලා හිතන වෙලාවක් තියෙනවා සමහර වෙලාවට. අයියෝ මේක එපා වෙනවා දැන් මේක කළා කියන තත්ත්වයක් එනවනේ. එතකොට අපි අර ක්‍රමයෙන් අර අපේ මොළේ විසින් අපේ මනස අර මේ එපා වෙන තත්ත්වයකට ඇන්සයිටි ડિප්‍රෙෂන් වෙන මේ පැත්තට තමයි ගමන් කරලා
3: තියෙන්නේ.
2: එතකොට ඒවා දීර්ඝකාලීනව තිබුණොත් ඒ තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. අපිට ස්ට්‍රෙස් එක කියන එක. එතකොට මේ ස්ට්‍රෙස් එක ගොඩක් බලපානවා අපි ගොඩක් ප්‍රශ්නවලට. එතකොට අපි එක දිගටම මේ විදිහට වාඩි වෙලා ඉන්න එක අපිට ෆිසිකල් ස්ට්‍රෙස් එකක් වගේම මෙන්ටල් ස්ට්‍රෙස් එකක්. ඉතින් එතකොට ඉතින් මේ හැම දෙයක්ම අවසානයේදී එකතු වෙලා, මම කියන්නේ මේ හැම එක පාර එන දේවල් නෙමෙයි, මේ දීර්ඝ කාලයක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා මේක විශාල මානසික සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙන්නත් පුළුවන් කෙනෙකුට. එතකොට නිින්ද ගැන ගත්තොත් එහෙම, ඒ නිින්දත් එහෙමයි. අපි හොඳට ඇක්ටිව් වෙලා හිටියොත් අපිට හොඳට නිින්ද යනවා.
3: ඔව්.
2: අපි හොඳට මහන්සියලා આવොත් අපිට හොඳ නිදා ගන්න පුළුවන්. ඒක අපි දන්න දෙයක්නේ. ඒ කියන්නේ අපි හොඳට මහන්සි වුණොත් අපි කොහරි දුවලා આવොත්, අපි සෙල්ලම් කරලා આવොත් හරි අපිට හොඳට නිදා ගන්න පුළුවන්. හැබැයි ඒක අනිත් පැත්ත අපි කල්පනා කරන්නේ. ඒ කියන්නේ අපි ඇක්ටිව් වෙලා ඉඳිද්දි අපිට නිදා ගන්න පුළුවන් වගේම අපි ඉනැක්ටිව් නම් ගොඩක් වෙලාවට ඒක අපේ නිින්දට අහිත කර විදිහට බලපානවා. එතකොට අපි හැම දවසේම තිස්සේම වාඩි වෙලා ඉඳලා, ගෙදර ගිහිල්ලත් වාඩි වෙලා ඉඳලා, එහෙම දිගටම පැය 8ක් 10ක් වාඩි වෙලා ඉඳලා අපි නිදා ගන්න ගියාම අපිට නිදා ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් මොකද අපි අර අපේ ඇඟේ තියෙන ඒ සංඝටක මට්ටම, හෝමෝන මට්ටම ඒවා හරි ප්‍රසස්ස මට්ටමකට නැහැ. මොකද ඒවා ඔක්කොම තියෙන්න ඕන, ගැලපෙන්න ඕන අපිට අපේ ජීවිතේ හරියට පවත්වාගෙන යන්න. ඊළඟට ස්ක්‍රීන් පාවිච්චි කරන එක. ඉතින් අපි දන්නවා මේ බ්ලූ ලයිට්, අපි මේ හැම ස්ක්‍රීන් එකේම අපිට සමහර පේන්නේ අපිට බ්ලැක් වෙන්න පුළුවන්, වයිට් විදිහට වෙන්න පුළුවන් පේන්නේ. නමුත් අපි ඒක විද්‍යාඥයන් විදිහට අපි කියන්නේ ඒක බ්ලූ ලයිට් එකක් කියලා. ඉතින් මේ බ්ලූ ලයිට් එක මොළයට දෙන සංවේදනය පොඩක් අර අවදි වීමේ පැත්තට තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිදා ගන්න දෙන සංවේදනයක් නෙමෙයි, ඔලේ ඇහැරවල තියාගන්න දෙන සංවේදනයක් තමයි මේ තිරවල තියෙන්නේ. එතකොට අපි හැමදෙස්සෙම තිරේ පාවිච්චි කරනවා නම්, වැඩ කරනකොටත් තිරේ පාවිච්චි කරනවා නම්, අපි ගෙදර ගිහිල්ලා තිරේ පාවිච්චි කරනවා නම්, නිදා ගන්න යන්නෙත් ඒක තියාගෙන නම්, මොකද සමහරව ඇඳට ගිහිල්ලා මේ ෆෝන් එක ඔබෝබේ ඉන්නවා එහෙම කරනවා නම්, එතකොට අපිට හරි නිින්දක් ලබා ගන්න බෑ. මොකද මොලේ ට්‍රයි කරන්නේ ඇහැරිලින්. අපි ඇඟ ට්‍රයි කරනවා නිදා ගන්න. හැබැයි මොලේ මේ පුරුදු වෙන්නේ අර නිල් ආලෝකය එනකොට ඇහැරිලා ඉන්න. ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි නිදා ගන්න පැයකටවත් කලින් අපි ඔක්කොම තිර ඕෆ් කරන්න ඕනේ කියලා. ෆෝන් එක, ටීවී එක, ලැප් එක හැම දෙයක්ම ඕෆ් කරලා තමයි අපි නිින්දට යන්න වෙන්නේ. එතකොට මේ පොඩි පොඩි වෙනස්කම් අපි ජීවිතේට එකතු කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ මානසික ක්‍රියාවලිය අපිට යහපත්ව පවත් ගන්න පුළුවන්. මොකද අපි නිින්ද හරියට තිබුණ නැත්නම් ඊළඟ දවසේ උදේ නැගිටitar පස්සේ අපිට වැඩක් කරගන්න බැහැනේ. දවසේම නිදිමතයි ඊට පස්සේ. ඊළඟ නිදිමත ඊට පස්සේ ඈනුම් යනවා, අලසකතියක් තියෙනවා. ඊපස්සේ ගිහිල්ලා ඒක ආයි ඊට පස්සේ අපිට ආයි මානසික සුවයට තමයි ඒක බලපාන්නේ. ආයි ස්ට්‍රෙස් එනවනේ. ගිහිල්ලා වැඩ අපිට හරියට කන්සන්ට්‍රේට් කරගන්න බැරි වුණාම අපිට වැඩ ගොඩ ගැහෙනවා, අපි ස්ට්‍රෙස් වෙනවා, අපිට ආයි ડિප්‍රෙෂන්, ආයි ඇන්සයිටි ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මානසික සෞඛ්‍යයට මේ අපේ අක්‍රීය තත්ත්වයන් අපි එක දිගට වාඩි වෙලා ඉන්නකොට බලපෑම් ඇති කරන්නේ.
0: ඔව්. දැන් අර මේ අපි කතා කරානේ කාන්තාවනොත් මේකට වැඩිපුර ගොදුරු වෙනවා කියලා. ඇත්තටම මොන වගේ කාරණද මේ රෝගී තත්ත්වයට වැඩිපුරම ගොදුරු
2: වෙන්නේ? අපිට දැන් කාන්තාවන් සහ පුරුෂයන් හැමෝමටම මේක පොදු ප්‍රශ්නයක්. හැබැයි මම හිතන්නේ අර කාන්තාවන් වෛද්‍යවරුන් වෙත හරි ඒකට පිළියමක් යොදන්න ඉක්මනින් පිරිමි පාර්ශ්වයට වඩා යොමු වෙන ගතියක් තියෙනවා. මොකද පිරිමි අය ටිකක් ඕක දරාගෙන ඉන්නවා, ප්‍රශ්නයක් නැහැ මොන හරි කරනවා කියලා. අර එහෙම මං හිතන්නේ ඒක තමයි අපිට අර වැඩි කම්ප්ලේන් ප්‍රමාණයක් එන්නේ කාන්තා පාර්ශ්වෙ. ඒ අරනම අපි ගත්තම ඉන්න කාණ්ඩ විදියට ගත්තම අපි කලින් කතා කරා වගේ ඔෆිස් වර්කර්ස්ලා, ඒ කියන්නේ අපි කියන 8-5 ජොබ් වෙන්න පුළුවන්. ඊට පස්සේ එක දිගටම වාඩි වෙලා ඉන්න, ඒක රජේ වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන්, IT සෙක්ටර් එක වෙන්න පුළුවන්, එමෙත වෙන සෙක්ටර් එකක් වෙන්න පුළුවන්, ගුරුවරු, අර එක දිගට වාඩි වෙලා ඉන්න ඒ පිරිස් ඉන්නවා. ඒතර විශේෂයෙන්ම ඔෆිස් වලට ගිහිල්ලා එතකොට අන්න ඒගොල්ලන්ට මේක වැඩි වශයෙන් හැදීමේ ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. ඊළඟට වර්ක් ෆ්‍රොම් හෝම් කරන අයට දැන් මේ අලුත්, මොකද මේ අපි වර්ක් ෆ්‍රොම් හෝම් කියන කන්සෙප්ට් එක ටිකක් අලුත් කන්සෙප්ට් එකක්නේ. එතකොට ඒගොල්ලන්ටත් දැන් මේක තියෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක්ම සැප පහසුවට ඉන්න ගෙදර ඉන්නකොට පොස්්ටවල් තමන්ට පහසු විදිර පොෂ්්‍යකත් අවුල් ඒ විදිර එන්න එතකොට ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ දැන් පාසල්මට ළමයි ගත්තොත් එහෙම දැන් අපි දන්න ළමයි ඇක්ටව් ස්කෝලද ඇක්ටව් එම හරි නමුත් දැන් අපි ටියවෂන් කල්ච එකක් ඇවිල්ල තියෙනවා. තොර ඒ ටියවෂන් කල්ච එක ඇතුළේ ළමයි ගොඩක්ම ඒකෙද ඇක්ටවෙන් නෑන ස්කෝල දඟලන තරම් ක්ලාස් එකට කිල්ල දඟලන්නේ නෑන. සහ ඊට පස්සේ මේ සමහර පන්ති තියෙනවා පැය 6-7 පැයට පන්ති එක දිගටම තියෙනවා සමහර ඊට පස්සේ රෑ පන්තිත් තියෙනවා එහෙම එළි වෙනකන් අර එහෙමයි. ඒ වගේ එහෙම තියෙනකොට අර දැන් ළමයින්ටත් මේක බලපෑමක් ඇති කරනවා. ඒකට අපි කියන්නේ ගුරුවරුන්ට උනත් ළමයින්ට පැය භාගයකට සැරයක් පැයකට සැරයක් නැගිටලා එන්න දෙන්න. මොකද දැන් පැය 3-4කින් ඉන්ටර්වල් එකක් දෙනවා කියන එක නෙමෙයි. ඊට වඩා බ්‍රේක්ස් දෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට මෙන්න මේ වගේ කණ්ඩායම්. ඊට පස්සේ අපි වැඩිහිටියන් ගැන අපි කොහොමද කතා කරා. ඒ වැඩිහිටියන් එහෙම අක්‍රියව ඉන්නකොට ඒගොල්ලන්ටත් මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කණ්ඩායම් තමයි අපිට සාමාන්‍යයෙන් නිරතුරුව වැඩි වශයෙන් අපිට කම්ප්ලේන් එන්නේ අපිට අපි ගාවට එන්නේ මෙන්න ડોක්ටර් මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා අපි ගාවට එන්නේ මෙන්න මේ කණ්ඩායම් වන. ඊට පස්සේ ඊට අමතරව රියදුරන්. ඒ කියන්නේ බස් රථ රියදුරන් ලොරි රියදුරන් අර දීර්ඝ කාලයක්
1: පැය 10ක් 12ක්
2: ධාවනය කරන්න වෙන අය අන්න ඒගොල්ලන්ට මේ ගැටලු එන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ
1: ඉතින් බස් වල ගමන් කරන මගියන්නත්
2: එතකොට ඒ වගේ අය තමයි කාණ්ඩ විදියට ගත්තොත් අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ.
1: වෛද්‍යතුමනි ඔය මේ අපි පාසල් යන වයසේ දරුවන්ගේ අපි සෑහෙන කාලෙක ඉඳන් කතා කරන්නේ අර මේ පොත් බෑග්ගේ බර වැඩි. ඒක නිසා පාසල් දරුවන්ට විශේෂ නිර්දේශ වෙනස් කරන්න ඕනේ. සිලබස් එක මේ පොත් 10ක් 12ක් කරා යනවා නේද? ওই தத்துவෙත් කතා කරා පාසල් දරුවන්ට ওই ප්‍රශ්න ඇති වෙන. දැන් ඒකේ අම්මාකාරයක ප්‍රගතියක් තියෙනවද මේ අලුත් தத்துவෙත් එකේ අම්මාකාරයක?
2: ඔව් දැන් මම හිතන්නේ ලොකු වෙනසක් දකින්න නැහැ. නමුත් සමහර වෙනස්කම් සිද්ධ වෙගෙන යනවා. ඒවයි මම හිතන්නේ ඒ ප්‍රතිඵල බලාගෙන මෙහෙම දෙක අද කරපු දෙයක ප්‍රතිඵල හෙට බලන්න බෑ. අවුරුද්දකින් බලන්නත් බැරි වෙන්න පුළුවන්. සමහර අවුරුදු 4-5කින් තමයි අපි ඩේටා අරන් ඇනලයිස් කරලා බලන්න ඕන ළමයින්ගේ කොන්ද තත්ත්වයන් කොහොමද තියෙන්නේ, කලින් තිබ්බේ කොහොමද, දැන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. නමුත් මම ලොකු වෙනසක් අපි ඒක දකින්නේ නැහැ.
1: අපි අර දත් බැලුවට ඒ වගේ කරාට ඉතින් කොන්ද බලන්න
2: නැහැ. කොන්ද බලන අඩුයි. ඒතනක ළමයි බෑග් ඉතින් අරන් යනවනේ කොහොම කරත්. සමහර පාසල් වල අර පොත් තියලා යන්න පුළුවන් පහසුකම් තියෙනවා. සමහර තැන් වල නැහැ. ඒක ළමයි පොත් තියලා ගියොත් සමහර නැති වෙනවා. ඉතින් ඒ මොනොත් ඉතින් අනිවාර්යෙන් ළමයි පොත් ටික ගෙදර අරන් යනවනේ. ඒතර අරන් යනවා අරන් එනවා. ඒක තියෙන. නමුත් මම ඒකේ ඒක ඒක සුළු වෙලාවකට ඒක තියෙන්නේ. කියන අපි දැන් පාසල ගාවටම අරන් වාහනයක හරි එනවනේ. ලා ගොඩක් අය ඔව් ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටිස් තියෙනවා. දැන් අර ඉස්සර වගේ කිලෝමීටර් ගණන් ඇවිදගෙන එන්නේ නැහැනේ ළමයි. එතකොට ඉතින් අපි හිතන ඒ කියන්නේ ඒකේ බලපෑම ටිකක් අඩු වෙලා තියෙනවා
1: කියලා විශ්වාස කරන්න පුළුවන් අපිට නේද?
0: දැන් වෙන්න තියෙන ප්‍රශ්න ගැනත් කතා කරා. එතකොට සමහර තැන්වලදී මේ ඒ දේවල් වලට උත්තරක් දුන්නා. හැබැයි තවත් පැහැදිලිව අපිට උත්තර ලබා ගන්න අවශ්‍යයි. එහෙම කරන කාරණා ටිකක් තියෙනවා. අපි මේ දේවල් ගැන කතා කරමු. හැබැයි කෙට විරාමයකට යන්න ලෑස්ති. වෙලා මතක් කරන්න අපි.
1: වෙලා මතක් කරන්න දිගටම එකතු වෙන්න Supreme Radio The Welcome Show සමග පෙරවරු 9:00 විනාඩි 35යි දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ.
1: හා මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේ මුල්ල, නාරම්මල සහ ගම්පොළ.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දහවල් දෙකට
12: සින්දු කෆේ විත් නිමේෂා.
13: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකනමු.
11: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
14: 89.1 89.3

0: නොවයයි වෙනරි හතලෙස් එකයි දැන් වෙලාව අපිට තියෙන වෙලාව දැන් හරිම සීමිතයි. හැබැයි ඒ කාලය ඇතුළත මහිතර අපි ගොඩාක් දේවල් දැනගත්ත, විශේෂයෙන් අපි නොදන්න කාරණා ගොඩාක් දැනගත්තා. දැන් අර ජීවිතේ අපි කරන වැරදි ටික ආපහු නොකරන්න හේතු වෙන්න කාරණා ටික මේ අපේ ඒලොක්ට අපිත් එක්ක බෙදාගත්. අද දවසේදී මේ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ හම්බන්තොට දිස්ත්‍රික් නවරෝහලේ වෛද්‍ය ටිරාජ් හෙට්ටිගේ මහත්මයා. ඉතින් අපි ඔහුත් එක්ක තමයි මේ කතාව අරගෙන ආවේ. දැන් මේ කතාවේ ශාබර මේ අපි දැනගන්න ඕන කාරණේ තමයි, හරි දැන් අපි සමහර තැන්වලදී අපි කරන මේ වැරදි ටික කොහොමද හරි ගසගන්නේ කියන කාරණා වෛද්‍ය තමයි එතනින් පැහැදිලි කරා. හැබැයි අපි දැන් දැනගන්න ඕනේ අපි කොහොමද මේ දේවල් වලින් පරිස්සම් වෙන්නේ, අපේ ආහාර රටාව අපි හරියට තියාගන්නේ කොහොමද, එතකොට අපි හරියට වාඩි වෙලා ඉන්නේ කොහොමද, මේ තව තව දේවල් තියෙනවා අපි දන්නේ නැති දේවල් ටික වෛද්‍ය තමයි දැන් ඒ පිළිබඳ අපිව දැනුවත් කරන්න සූදානම්. වෛද්‍ය තමයි කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ?
1: ඔව්, එතකොට අපි මේ මේ සම්බන්ධව කතා කරගෙන එද්දී අපි ප්‍රධාන කැටගරි දෙකක් අපි කතා කරා. එකක් මේ ෆිසිකල් ඉනැක්ටිවිටි කියන එක සහ අක්‍රීය තත්ත්වය, එහෙම නැත්නම් සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් කියන එක. මං කිව්වා ඒක දෙකක්. එතකොට මෙන්න මේ දෙකම අපිට වෙනස් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතය ඇතුලේ අපිට අපේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලම කතා කරොත් දැන් අපේ ෆිසිකල් ඉනැක්ටිවිටි කියන එක කොහොමද නැති කරගන්නේ? සාමාන්‍යයෙන් දැන් නිර්දේශ කරන දේ තමයි WHO එකෙන් වුණත් සාමාන්‍යයෙන් දවසකට පැය භාගයක් අපි මොඩරේට් එක්සර්සයිසස් වලට යොමු වෙන්න ඕන. ඒ කියන්නේ නිරෝගී වැඩිහිටි කෙනෙක් මොඩරේට් එක්සර්සයිසස් වලට යොමු වෙන්න ඕන දවසකට පැය භාගයක් විතර. එහෙනම් ඇවිදින එක වෙන්න පුළුවන්, බයිසිකල් පදින එක වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් යොමු කරන්න ඕන. ඊට පස්සේ සතියකට ඒ වගේව පහක්, ඒ කියන්නේ පැය භාගයේ සෙෂන් පහක් සතියකට. එහෙනම් ඔක්කොම විනාඩි 150ක් වගේ ප්‍රමාණයක් සතියකට කවර් කරගන්න ටාගට් එකක් තියාගන්න ඕනේ. ඒක තමයි ලෝක ස්ටෑන්ඩඩ් එක, ලෝකයේ තත්ත්වය. ඊට වඩා කරන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දකුණු ආසියාතිකයන් විදියට අපේ තියෙනවා ජෙනටික් ප්‍රවණතාවයක්, ජානමය ප්‍රවණතාවයක් තියෙනවා. අපි ටිකක් තරබාරු වෙන්න බලනවා වැඩි ලෝකේ ඉන්න අනිත් රටවල්වල ඉන්න මනුෂ්‍ය කාණ්ඩයන්ට සාපේක්ෂව. ඒක අපි අපේ ඇඟවල් බැලුවමත් අපිට පේන දෙයක් තමයි. අපි අපේ කියමු අපි විදේශී ජාතිකයන් දැක්කම අපිට පේනවා, කියන්නේ අපි තරම් අර බඩ ඇවිල්ලා මහත් වෙලා ඉන්න චරිත ගොඩක් ටයක් අඩුයි සමාජයන් ඇතුලේ. අපේ ටක් ගාලා අපි මහත් වෙන ගතියක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ජානමය වශයෙන් අපිට ඒ අර උදරේ ෆැට් තැම්පත් වෙන ගතිය වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒතර මේ හැම දෙයක්ම අපි හිතර ගන්න ඕන අපේ අපේ එක්සර්සයිස් අපේ ආහාර රටාවන් පුරුදු වෙද්දී. එතකොට ආහාර ගැන කතා කරොත් අපි හැමදෙස්සෙම කියන දෙයක් තමයි, ඉතින් අර අනවශ්‍ය විදියට කාබෝහයිඩ්‍රේට් ඇඟට දාගන්න එපා. අපි කොච්චර කිව්වත් මේක හරි අමාරුයි කරන්න. අපි බත් කන්න පුරුදු වෙලා තියෙන ජාතියක් විදිහට තුන් වේලටම බත් කන එක තමයි සමහර විට, සමහර අයට එහෙම නැත්තම් කෑවේ නැහැ වගේ. එහෙම නැතුව පුළුවන් නම් වෙනස් දේවල් වලට යොමු වෙන්න. අපි හිත උදේට දාන්න දෙයක්, රැට ඉඳියප් වගේ දෙයක් සහ අපි කන වෙලාවටත් අඩුවෙන් ඒ කෑම කලින් කෑවට වඩා අඩුවෙන් කන්න. මොකද අපි එක තැන ඉන්නවා නම් කෑම ගොඩක් කන එකෙන් වලගින්න ඕන. ඊට පස්සේ ඒ ආහාර අතර තියෙන අපි ඒ ආහාර ප්‍රධාන ආහාර වේල අතර තවත් දේවල් ගන්නවා නම් ඒතකොට ඒවත් අඩු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතකොට සහ අපි රෑට කෑම කනකොට අපි රෑ කෑම එක අපිට කලින් කන්න පුළුවන් නම්, ඒ කියන්නේ රෑ 11 12 වෙනකන් ඉන්නේ නැතුව රෑ හවස 6 7 වෙද්දි කාලා ඉන්න පුළුවන් නම්, උදේ කෑම එකත් අපිට පහු කරන්න පුළුවන් නම් අපි ගාව ලොකු ෆාස්ටිං පීරියඩ් එකක් අපිට තියෙනවා. මොකද මේ රෑ කෑම තමයි ගොඩක් බලපාන්නේ දවල් කෑම වගේම අපේ ඇඟේ මේ තරබාරු බවට මේ රෝග තත්ත්වය නැති වෙන්න. මොකද අපි රෑ කෑම කාලා ගොඩක් අක්‍රීය තත්ත්වයකනේ ඉන්නේ. අපි නිදා ගන්නවා නේද? නිදා ගන්නවා කියන්නේ අක්‍රීය තත්ත්වයක් නේ සිරුරේ. එතකොට ඒවා තැම්පත් වෙන්න බලනවා. එතකොට අපි ඒ කෑම වේල් අතර පරතරය වැඩි කරගන්න පුළුවන් නම් ෆාස්ටිං එකක් විදියට අපිට ඒ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් නම් දවසට හරි ඒ සතියකට දවස් කීපයක් හරි වේල් දෙකකට සීමා කරගන්න. එතකොට ඒත් අපිට ඒක අපි හිතමු අපි දවසක් දාගෙන අපි තමයි අපි සඳුදාට හරි අපි සිකුරාදට හරි එහෙම නැත්නම් සෙනසුරාදට හරි දවස් කීපයක් දෙන අපි කියන හරි මේ මෙදාට අපි මේ ෆාස්ටි වේල් දෙකයි කන්නේ. එහෙම නැත්නම් නෝෂුග ඩේක මේ දවසක් තියෙනවා. හරි මෙදාට අපි කන්න සීනි පොඩ්ඩක්වත් ගන්න, දවසෙම සීනි ගන්න අනිද්දා කනවා. ඉතින් අර එහෙම ඒ වගේ දේවල් පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න පුළුවන් නම් ඉතින් මේ අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. මේක ගොඩාක් අමාරු දේවල් නෙමෙයි, නිකන් වියදම් වෙන දේවලුත් නෙමෙයි, මේ අපිට කරගන්න පුළුවන් දේවල්.
0: දැන් ડોක්ටර් මේ සමහර එක්සර්සයිස් කරන්න ගියාට පස්සෙත් කරන වැරද්දක් තමයි දැන් අපි හිතමු මම හෘද රෝගියෙක් කියලා. එතකොට දැන් හෘද රෝගියෙක්ට කරන්න ඕන නොකරන්න ඕන දේවල් තියෙනවානේ. දැන් සමහර විට මේ තවත් වෙනත් රෝගයක් වැරදුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔහුට හෝ ඇයටත් තියෙනවා මේ කරන්න ඕන නොකරන්න ඕන දේවල්. අතරම අපි අන්න ඒ දේවල් කොහොමද බෙදාගන්නේ? සාමාන්‍යයෙන් අපි ධන හිස් රෝගියෙක් නම් එහෙම නැත්නම් හෘද රෝගියෙක් නම් අපි එක දිගට මේ ව්‍යායාම කරන එක හොඳයිද? ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරු.
1: ඔව් ඒක තමයි මම අපි කතා පටන් ගනිද්දිම කිව්වේ. නීරෝ රෝගී වැඩිහිටි කෙනෙකුට තමයි අපි සාමාන්‍ය දවසට පැය භාගයක් මොඩරේට් එක්සර්සයිසස් කරන්න කියන්නේ, සහ සතියට දවස් පහක් කරන්න කියලා කියන්නේ. එතකොට අපි රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් අපිට හෘද රෝග වෙන්න පුළුවන්, ශ්වසනාපා දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දැන් වර්තමානයේ ගොඩක් තියෙන දෙයක් මේ හන්දි සන්ධි අමාරු මේ වගේ දේවල් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒ තමන් ෆලෝ අප් වෙන වෛද්‍යවරයාත් එක්ක ඒක කතා කරගන්න ඕන දෙයක්. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට එයාට කියන්න පුළුවන් ඔයා විනා පැය භාගයක් කරන්න එපා, ඔයා විනාඩි 15ක් හරි විනාඩි 20ක් හරි කරන්න. ඔයා වෙන මේ විදියට කරන්න. සතියට පැය 150ක් එපා, ඔයා 50ක් 80ක් අතර ප්‍රමාණයක් කරන්න එන. එතකොට හොඳ මේ අපි සන්ධි සම්බන්ධ රෝග තියෙනවා නම් එතකොට අපි ඇවිදින්න හරි බයිසිකල් පදින්න හරි ඒ දේවල් අමාරු නම් එහෙනම් ඔයාලට පීනන්න පුළුවන් නම් ස්විමින් කරන්න. එතන ඒ වගේ අර චේන්ජස් කරගන්න පුළුවන්. ඒක ඒ තමන්ගේ රෝගයට අදාළව ඒ විශේෂඥ වෛද්‍යවරයා හෝ තමන්ගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක ඒක කතා කරගෙන කරන්න අවශ්‍ය කරන දෙයක් අනිවාර්යෙන්ම. එතකොට ඕනම වෙලාවක නිරෝගී කෙනෙක් වුණත් රෝගී කෙනෙක් වුණත් ඔයා එක්සර්සයිස් කරගෙන යද්දී ඔයාට හිතෙනවා නම් අමාරුයි කියලා, මේ දරා ගන්න අමාරුයි, හුස්ම ගන්න අමාරුයි, දැන් පපෝ රිදෙනවා වගේ හරි, එහෙම නැත්නම් ඒ මොන හෝ අමාරු දෙයක් ආවොත් ඒක නෑ නෑ මං කොහොම හරි පැය භාගය ඉවර ගන්නවා කියලා කරන්න යන්න එපා. අමාරු වෙන වෙලාවෙ නවත්තන්න. එතකොට දැන් අපිට නිරෝගී කෙනෙකුට අමාරු වෙනවා කියලා එතකොට එයාට හිතන්න තියෙන හරි සමහර විට වා නිරෝගී කියලා හිතන් හිටියට සමහරට යම් ගැටලුවක් තියෙන්න පුළුවන්. මට තාම අහුවෙලා නැති වෙන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ වගේ හැමදෙස්සෙම ඒ තමන්ගේ සෞඛ්‍ය ගැන ඒ විදිහට සැලකිලිමත් වෙනවා නම් තමන්ට අපහසු වෙන වෙලාවෙ නවත්ත ගන්න. ඒක අපි ඔය ෆිසිකල් ඇක්ටිවිටි ගැන ඒ කතා කරේ. ඊට අමතරව අපිට ඔෆිස් එකේදී කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. එතකොට දැන් අපි දැන් මේ මෙතන අපි දැන් මේ පැය දෙකක් කතා කර කර හිටියා. හැබැයි අපි තුන් දෙනාම පැය දෙක වාඩි වෙලා හිටියේ නැහැ. එතකොට ඒක හොඳ ප්‍රවණතාවයක් නේ. අපි සරින් සරේ නැගිටලා ගිහිල්ලා එළියට ගිහිල්ලා එනවා, නැත්නම් අපි පොඩ්ඩක් ඇවිදලා එනවා. අන්න ඒ වගේ දෙයක් අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න අවශ්‍යයි. ඒක ආයතනික මට්ටමින් හැමෝටම එන්න ඕන දෙයක්. එතකොට පැය භාගයක් හිටියොත් ටිකක් වෙලා ඇවිදලා එන්න. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ෆෝන් කෝල් එකක් ආවොත් ඒක ඇවිදින ගමන් කතා කරන්න. ඊට පස්සේ කෑම වේලෙන් පස්සේ ඇවිදින්න කියලා ඒක වෙනම මේ වෙද්දී විද්‍යාඥයන් විසින් නිර්දේශ කරන දෙයක්. ඒ කියන්නේ අපි දවල්ට කාලා කාපු ගමන් වාඩි වෙලා ඉන්නේ නැතුව කාලා ඇවිදින්න ටික විනාඩි 5-10ක් ඒ තමන්ගේ ලන්ච් බ්‍රේක් එක ඇතුලේ. ඉතින් අපි කාලා ගොසිප් කතා කර කර එකතැනට වාඩි වෙලා ඉන්නේ නැතුව ඇවිදින ඔව් පෑම කරනවනේ. ඒතර පෑයක් යන්නේ කරන්න අපි ටිකක් වෙලා කාලා ඒතර අපිට කවුරුත් එක්ක හරි කතා කරන්න ඕන නම් ඒ කතා කරන කෙනත් එක්කම ඇවිද්දනම් හරි. සා විශේෂයෙන්ම තව කරන්න පුළුවන් දේවල් තමයි පඩිපෙල් නැගෙන එක. දැන් අපි ලිෆ්ට්ස් තියෙනවා. ඒතර අපි තවත් සැප පහසු වෙලානේ තියෙන්නේ. අපිට පඩිපෙල නගින්න බහින්න පුළුවන් නම් මේ කතා කරන අතරේ ඒ කියන්නේ අපි එක දිගට අපි මේ සමතල පෘෂ්ඨයක ඇවිදිනවට වඩා ලොකු ඉෆෙක්ට් එකක් තව තියෙනවා ඒකට.
2: අපි ආයේ මේ පළවෙනි තට්ටුවට යන්නත් ලිෆ්ට් එක නිකන් ඉන්නවනේ පැයක නම් නේද?
0: හරි අපි එහෙනම් ඉක්මනටම කිට විරාමයකට ගිහලා ආපහු කතාවට එමු. අපි අපේ කතාව අවසන් කරන්න සූදානම්. මොකද වෙලාව උදේ 9:52යි. ඉක්මනටම කිට විරාමයකට ගියා. ආපහු අපි ඉක්මනටම එන්නම්.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙල්වා GI box bar.
4: මෙල්වා බෙති. දන්න කියන GI box bar. සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙ හරි
4: හිතට ශක්තිය
6: සිරුරට සුවය
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
8: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
9: කලර්ස් ගුණ පිළිකෑම
10: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
9: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
11: උද නවයයි විනාඩී 53යි දැන් වෙලාව. ඉක්මනට මතක් කරන්න ඕනේ උණ කැස්ස හෙම්බිරිසාව තියෙනවා නම් ඒකපත වේදනාව තියෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා මෙල්ඩෝල් ගන්න. ඉක්මන් සහනය ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා පැරසිටමෝල් විශේෂයක් නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා ඉක්මන් සහනය ලබා ගන්න. ඒ වගේම තමයි NLB ධන නිධානය ගැනත් ඔයාලට මතක් කරන්න ඕනේ. NLB ධන නිධානය ගන්නවා කියලා කියන්නේ ඔයාව කෝටිපතියෙක් වෙනවා කියන එක.
12: අනිවාර්යෙන් දැන් ඉතින් සුපුරුදු තෑගිලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවා. ඉරිදා දිනකම සෑම ඉරිදා දිනකම කෝටි ගණක දිනුම් අවස්ථා දිනා ගණන අනිවාර්යෙන් දර නිධානය ලොතරැයිපත් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙ.
11: දැන් අද දවසේ අපේ කතාව මං හිතන්නේ මේ වැඩ කරන හැමෝටම උනත් ගෙදර ඉන්න හැමෝටම උනත් මනුස්සෙක් වශයෙන් ගත්තාම පස්සේ අපි හැමෝටම අනිවාර්යයෙන්ම වැදගත් කාරණාවක්. එක දිගටම වාඩි වෙලා හිටියාම පස්සේ අපිට මොකක්ද වෙන්නේ කියන කාරණාව කියලා දැන් අපි දන්නවා. වෛද්‍යතුමා මේක හරි අපූර්වවට පැහැදිලි කරා සහ මේ නෑ නෑ ආයෙනම් ඒවනම් කරන්නේ නෑ කියන එක අපේ ඔළුවටම මේක වැටුණා. හිතටම
12: වැදුණා. හෙට ඉඳන් ආය සුපුරුදු විදියට තමයි අපි
11: ඉන්නේ. හෙට ඉඳන් එහෙම සුපුරුදු විදියට වාට හිතනවා නම් අපි දැන් මේකේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවානේ. එතකොට ඒක ඔයා සේව් කරලා තියාගන්න හිතනකොටම මේ වීඩියෝ එක බලන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට පුළුවන් බය පොඩ්ඩක් හිතේ තියාගන්න.
12: අනිවාර්යෙන් මේක දැන් සමස්ත එකතර ගත්තාම අපිට පෞද්ගලිකව සමහර තැන්වලද අපිට මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි අපිට අර වෛද්‍යතුමන් කිව්ව වගේ ආයතනගතව මේ දේවල් වලට පහසුකම් හැදෙන්න ඕනි සහ මේවා අපි කතා කරගන්න ඕනි දේවල් නේ. විශේෂයෙන්ම අපේ පොදු ප්‍රවාහණය මැදිහත් වීමෙන් හදන්න ඕනි. පැය 6 7ක් ඉඳගෙන යනකොට අර ආසනවල ඉතින් අය කොන් දෙකකින් හැදෙනව කියන එක අහන්න දෙයක් නෙවෙයි. අපි මේ සමස්ත එකතර ගත්තාම නේද මේකේ අවසාන පණිවිඩය දෙන්න වෛද්‍යතුමන්ට අපි බාර දෙනවා මිනිත්තු කීපයක් අපිට
11: තියෙන්නේ.
13: ඔව් අපි හිතන්නේ මේ අද ගොඩක් දේවල් කතා කරා. මේ කොහොමද සිරුරේ වෙනස්කම් ඇති වෙන්නේ, ඒ වගේ මොනවද අපිට කරන්න පුළුවන් දේවල් හැමදේම කතා කරා. ඉතින් අවසානයක් විදිහට කියනවා නම් හැමදිස්සෙම දැන් අදින් පස්සේ අද සඳුද දවසක් මේ සතිය අපිට අද ඉඳලා පටන් ගන්න පුළුවන්. මෙච්චර කල් අපි වැරදි දේවල් කරා නම් අද ඉඳලා අපිට වෙනස් වෙන්න පුළුවන්. මේක හිතට ගන්න. එතකොට මේ අද ඉඳලා කරත් අපිට ඉදිරි කාලය තුළ අපේ සෞඛ්‍ය වෙනස් කරගන්න හොඳටම කාලය ප්‍රමාණවත්. ඉතින් මෙච්චර කල් ඒ තිබිච්ච වැරදි පුරුදු හදාගන්න, අලුත් පුරුදු පොඩි දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මොකද මේක ලොකුවට වියදම් කළා එහෙම නැත්නම් මහන්සි වෙලා කරන්න ඕන දේවල් නෙමෙයි. ජීවිතේට අපි පොඩි පොඩි දේවල් ටිකක් තමයි එකතු කරගන්න තියෙන්නේ. අපි ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නවා නම් පැය භාගයකට සැරයක් පොඩ්ඩක් ඇවිදලා එන්න. ආයි පැයකට සැරයක් තව චුට්ටක් ඇවිදලා එන්න. ඊට පස්සේ කෝල් එකක් ආවම ගිහිල්ලා ඇවිදින්න. ඊට පස්සේ තව කන්සෙප්ට් එකක් තමයි දැන් ලෝකේ ට්‍රෙන්ඩ් වෙන ස්ටෑන්ඩ් අප් මීටින්ස්, ස්ටෑන්ඩින් මීටින්ස් කියන එක. ඒ කියන්නේ අපි මීටින් එකක් ගන්නවා නම් ඒක පුටු නැතුව කට්ටියම හිටගෙන මීටින් එක ගන්න කියන එක. ඊට පස්සේ අපිට පොඩිපොඩි කරන්න පුළුවන් එක්සසයිසස් වගේ දේවල්. අපි එන මේ අපි කලින් කතා කරපු මොඩරේට් එක්සසයිසස් කියන එක නෙමෙයි, ඒ කියන්නේ මේ ජිම් යන එකවත් ඒ දේවල් නෙමෙයි. අපිට ඉන්න ගමන් මොනවද කරන්න පුළුවන් දේවල්, අපිට පුටුවේ වාඩි වෙලා කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපේ සමාජ මාධ්‍ය ගොඩක් දියුණුයි. ඉතින් අපි YouTube එකේ ගත්තා, TikTok එකේ ගත්තා, මේ වගේ පොඩි පොඩි එක්සසයිස් වලට හොයාගන්න පුළුවන්. මේව ජීවිතේට එකතු කරගන්න. ඊට පස්සේ අපි ගෙදර ගිහිල්ලා මොන හරි කරන්න ඕන නම් අපිට ජිම් එකට යන වෙලාවක් නැහැ. නැත්නම් මුදල් සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේවල් තියෙනවා. පුෂ්අප්ස් කරන්න පුළුවන්, අපිට මේ උදරයට සම්බන්ධව දේවල් කරන්න පුළුවන්, අපිට ඇඳේ හාන්සි වෙලා වුණත් කරන්න පුළුවන් දේවල් තියෙනවා, බිම ඉඳගෙන කරන්න පුළුවන්, පුටුවේ වාඩිලා කරන්න පුළුවන්, ගොඩාක් එක්සසයිසස් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අපි ස්කිපින් රෝප් එකක් ගත්ත කියලා, මේ බොහොම පොඩි ගානකට ගන්න පුළුවන් දෙයක්. එතකොට අපිට ඒකෙන් සෙට්ස් 50ක් 100ක් ඒ වගේ කීපයක් කරන්න පුළුවන් නම් දවසකට ඒක පොඩි වෙලාවක් වියදම් කරලා, ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ ගත කරලා අපිට හොඳට දාඩිය දාන විදිහට වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හැමදෙස්සෙම මම කලිනුත් කිව්වා වගේ පුළුවන් තරම් ස්ටෙයාකේස් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ලිෆ්ට් එකට වඩා. මොකද මමත් රෝහලේ ඉන්නකොට සාමාන්‍යයෙන් අපේ රෝහලේ තට්ටු 8ක් විතර තියෙනවා. ඉතින් මම 8 වෙනි තට්ටුවට යන්න ඕනොත් මම සාමාන්‍යයෙන් පඩිපෙළේ තමයි යන්නේ, ලිෆ්ට් එකේ යන්නේ නැහැ. ගිහිල්ලා බැහැලා එනවා. මොකද අපිට ඒක පොඩි වෙලාවක් යනවා වෙන්න පුළුවන්, අපිට පොඩි මහන්සි ගතියක් දැනෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක worth it. يعني මහන්සිය ඔයාට අපතේ යන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ඔයාගේ සෞඛ්‍යයට එකතු වෙනවා. ඉතින් මේක ඒ වගේම තනියම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක තනියම ඊට පස්සේ පවුලක් විදියට, සමාජයක් විදියට, ඔෆිස් එකක් විදියට මේ හැමෝම එකතු වෙලා කරගන්න ඕන දෙයක්. ඒක මේ තනියම තමන්ගේ ජීවන තත්ත්වය වෙනස් කරගන්න වගේම අනිත් අයටත් මේක කියලා දෙන්න, ළමයින්ටත් කියලා දෙන්න, තමන්ගේ වයිෆ්ට හස්බන්ඩ්ටත් කියලා දෙන්න, වගේම ඔෆිස් එකේ ඉන්න අනිත් අයටත් කියලා දෙන්න. මේ හැමෝම එකතු වෙලා රටක් විදියට තමයි මේක ඉස්සරහට යන්න ඕන. ඒක තමයි මේකේ අපි හොඳ සමාජයක්, සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනගන්න හැකියාව ලැබෙන.
11: දැන් චාම්බර් සමහර වෙලාවට මේ අපිට මේ දුරකථන ඇමතුම් ලබා දෙන අය ටිකක් තරහෙන් ඇත්තේ. හැබැයි වැඩේ කියන්නේ දුරකථන ඇමතුම් ලබා දෙන්නේ වෛද්‍යවන් සමග අපි කතා කරන මොහොතේදී. මේ දැනුත් දුරකථන ඇමතුමක් අපිට හම්බ වෙනවා. හැබැයි අපිට මේ අපි කතා කරන මොහොතේදී ඔබව සම්බන්ධ කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා තරහ වෙන්න එපා. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. අපි වෛද්‍යවන් සමග සම්බන්ධ වෙලා අපි ඔබට ඒ උත්තර ටික ලබා දෙන්නම් ඉන්පසුවත්. ඉතින් අද දවසට අපේ කතා බහ නිමා කරන්න සූදානම් වෙන්නේ අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ හම්බන්තොට ඩිස්ත්‍රික් නවරෝහලේ වෛද්‍ය ටිරාජ් ෂෙට්ටිගේ මහත්මයා. ඉතින් අපි ඔබතුමන්ට බෙහෙවින් සෝදිවන්ත වෙනවා අද දවසේදී. ඔබතුමන්ට දෙන වටිනාම කාලයක්, මොකද ඔබ වෛද්‍යවරයෙක්, විශේෂයෙන්ම රෝගී පිරිස වෙනුවෙන් ඔබ ඔබේ කාර්ය, ඒ කියන්නේ ඔබේ වෙලාව වෙන් කරනවා. ඉතින් ඒ වෙන් කරන්න තියෙන වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හැමෝම දැනුවත් කරන්න ඔබගේ කාලය වැය කරන්න අපි බෙහෙවින් සෝදිවන්ත වෙනවා. තවත් දවසක අපි මං හිතන්නේ එතුමන් එක්ක අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එතුමන් එක්ක කතා කරන්න සූදානම් සහ එතුමන් හරි අපූර්වට පැහැදිලි කරනවා. ඉතින් ඒ හැමදේ බොහොම ස්තුති. අපි තවත් දවසක හමු වෙමු බලාපොරොත්තුෙන්. අදට ඔබතුමන්ට සම දෙනවා. බොහොම ස්තුති අපිත් එක්ක සම්බන්ධ වෙනාට. එහෙනම් අපි දෙන්නත් ගිහින් යමු නේද?
12: යමු ඉතින් නේද? වෛද්‍යතුමාගේ සීල කටයුතු සාර්ථක වෙන්න කියලා කියනවා. අයත් කොළඹ බ්ලොග් අපි සම්බන්ධ වෙමු. එහෙනම් බොහොම ස්තුති අද දවසේදී අපි වහගෙන හිටපු ඔබට. අපි නිරෝගී ජාතියකට ආමන්ත්‍රණය කරන්න ඕනේ නේ. ඔබලට වුණොත් අපි මෙතන රේඩියෝ කරලා වැඩක් නැහැ නේ. ඒක නිසා අපි හැමෝම මේ පුළු පුළුවන් දේවල් කරමු. හෙට දවසේ සුපුරුදු විදිහට උදේ 7ටද වෙල්කම් ෂෝ සමඟ අපි හමු වෙනවා එහෙනම්.
11: එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.
12: එහෙනම් ජය වේවා මංචාමර.
11: මම නිපුනිකා.
14: You're listening to The Welcome Show.
15: Anugrahaya. Inna

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබෝදෑසනක් වෙලාව මතක් කරන්න අංගු 2:06 විනාඩි 1යි දැන් වෙලාව.
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: බෝවන් සුපම සුප උදෑසනක්. උදේ 10:00 විනාඩි 6යි දැන් වෙලා. ඉතින් අලුත් සතියක අලුත් ආරම්භයක් එක්ක තමයි ඔන්න අද දවසේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සතුතා දවසින් අපි දෙන්න අයවත් මේ විදිහට මුණගැහෙන්නේ. පටන් ගන්නකොටම මට තියෙන පුංචි ප්‍රශ්නයක් අහන්න. මොකක්ද මනීෂ, පටන් ගන්නකොට මොනවද අහන්න තියෙන ප්‍රශ්න නේද? දැන් මෙහෙමයි, අපි මේ සමහර වෙලාවල් වලට කියනවනේ මේ ජීවිතේ වෙනස් කරගන්න මෙන්න මේ වගේ දේවල් ඕමනයි කියලා. මම ඔයාගෙන් අහනවා, ඇත්තටම ජීවිතේ වෙනස් කරගන්න අපිට මොනවද ඕමනා වෙන්නේ? චුටක් කතා කරමු තේ ගැන. ඔයාගේ උත්තරේ මොකක්ද? ඔයාට පුළුවන් ඔය උත්තරය ගැන එක එක උත්තර මේ පැත්තට අපේ WhatsApp මැසේජ් පැත්තට එවන්න. ඊට අමතරව මම දැන් කියන්න ලෑස්ති වෙන්නේ මගේ උත්තරේ. මම විශ්වාස කරන විදිහට නම් අපිට ජීවිතේ වෙනස් කරගන්න පුංචිම පුංචි සිතුවිල්ලක් එක්කාසු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවල් වලට මේ කාරණාව කියද්දි කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද සිතුවිල්ලකින් අපේ ජීවිතේ වෙනස් කරගන්නේ කියලා. හැබැයි නිකන් හිතන්නකෝ, ප්‍රශ්නක ඉඳලා මේ ප්‍රශ්නෙත් එක්කම අපි ජීවත් වෙනවට වැඩිය, මේ ප්‍රශ්නෙත් එක්කම අපේ ජීවිතයට අවසානයක් ලබා දෙනවට වැඩිය ප්‍රශ්නෙන් මිදිලා ජීවිතේ විඳින ගමන් ප්‍රශ්නවලට උත්තර හොයන්න අපිට පුළුවන් කමක් තියෙනවා නම් අපිට මේ ජීවිතේ කොච්චරනම් ලස්සනට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්ද? සමහරක් වෙලාවල් වලට වර්තමානයේදී අපි නොයෙකුත් කාරණා දකිනවනේ නේද? ජීවිතේ පවා තමන්ගේ අතින් හානි කරගන්න තැනටපත් වෙනවා. අපිට මේ ප්‍රශ්න ටික කළමනාකරණය කරගන්න බැරි වුණාට පස්සේ අපි ගොඩාක් වෙලාවට විශ්වාස කරන්නේ සාර්ථක ජීවිතයක් අපිට ලබා ගන්න ඕනේ කියන කාරණාව. හැබැයි සාර්ථක ජීවිතයක් ලබා ගන්න නම් අපිව කොහොමද මුලින්ම සාර්ථක කරගන්නේ කියන කාරණාව අපිට අමතක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතුණා අද දවසේදී, ඒ කියන්නේ මේ පෙරලිකාර සඳුදා දවසේදී, අපේ සිතුවිලි වෙනස් කරගන්න ඕනේ කොහොමද? එතකොට අපේ තුල තියෙන ඒ සිතුවිලි වල වෙනස්කම් අපිට මොන විදිහටද බලපන්නේ විතරකුත් නෙවෙයි, අපි විවේචනය කරන්නේ නැතුව ඒ විවේචන වලින් තොර වෙලා අපි ජීවිත ඉස්සරහට යන්න ඕනේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා ගොඩාක් ගැන අද දවසේදී මට හිතුණ කතා කරන්න උමනාය කියලා. මොකද ජීවිතේ ඉස්සරහට යනවා නම් අනිවාර්යයෙන්ම අංක එකටම අපි ගැන හිතන්න පතන්න පටන් ගන්න ඕනේ. අපිට කොතනම හරි තැනක අපිව මගහැරුණොත් මම විශ්වාස කරනවා එතනින් එහාට අපිටවත් අපිව අයිති නැහැ කියලා. ඉතින් එහෙම අපිටවත් අපිව අයිති නොවී ඉස්සරහට යනවට වැඩිය ජීවිතේ අපිත් එක්කාසු කරගෙන මේ ගමනේ ඉස්සරහට ගියොත් එහෙම අපිට පුළුවන් සාර්ථක ජීවිතයක අවසානය බලාගන්න. ඉතින් ඒ නිසා මට හිතුණා මේ අත සිතුවිලි වලින් කොහොමද අපේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ, ජීවිතේ ගමන් කරන මාර්ගය වෙනස් කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්න ඕනේ කියලා. හැමනම් ඉතින් අද දවස් අහගෙන ඉන්න පෙරලිකාර ජීවිතයක් බලාපොරොත්තු වෙන ඔබට අනිවාර්යයෙන්ම මේ පැය දෙක මම හිතනවා වැදගත් වෙයි කියලා. එහෙමනම් ඉතින් කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112 512 510 එහෙමත් නැත්නම් පුරුදු විදිහටම අපේ WhatsApp එක ඔන්න ඕපන් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එවන්න 0718 893 89 3. හරි, එහෙමනම් ඉතින් පුරුදු ආදරෙන් මේ සුහදත්වයෙන්ම හොන ලස්සන සිඳුවකින් අද වැඩසටහන පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. දිගටම අහගෙන ඉන්න උදේ 10:00 විනාඩි 9යි දැන් වෙලාව. මම මනීෂා. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

0: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
1: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය 89.1 89.3
5: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
4: Back to back, Sindhu Ahanna.
5: Let's go.
0: Every weekday at 4 p.m. in Portown with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 28යි දැන් වෙලාව. ඉතින් අද මේ අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ ජීවිතේ වෙනස් කරන්න පුංචි සිතුවිල්ලක් ඇති කියන කාරණාවෙන් ඔබට මතක ඇති. ඉතින් මේ කාරණාවත් එක්ක මට මේ කතා කරන්න පුංචි දෙයක් තියෙනවා. දැන් ඔබ මම මේ ජීවත් වෙන ජීවිත කාලේ පුරාවට අපේ ජීවිත ඇතුළට මොනතරම්නම් පුත්කලින් ඇවිල්ලා ගිහිල්ලා ඇත්ද, අපිට මොනතරම්නම් පුත්කලින් හමුවන්නේ නැත්ද, අපි මොනතරම්නම් පුත්කලින් එක්ක ළඟ ආශ්‍රයක් හැමතත් තම ඇසුරක් පවත්වාගෙන යන්නේ නැත්ද. සමහරක් වෙලාවල් වලට අපිට ගණන් කළා ඉවරයක් කරන්න බැරි තරම් පුත්කලින් සංඛ්‍යාවක් අපේ ජීවිතයට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. අපි ආශ්‍රය කළා තියෙනවා, තවමත් ආශ්‍රය කරමින් පවතිනවා. එහෙම නේද? ඉතින් මෙන්න මේ මිනිස්සු ඇතුලේ ඔබ දැකලා තියෙනවද, ඔබට මුණ ගැහිලා තියෙනවද තවත් කෙනෙක්ට කොයිතරම් හෘදෙයිද කියලා හිතන්නේවත් නැතුව වචන වුන්ටම කියන මිනිස්සු? සමහර විට මේ මම මේ කතාව කියන මොහොතේදීත් ඔබට ඒ වගේ මිනිස්සුන් එහෙමත් නැත්නම් පුද්ගලින් හමුවන්නේ නැති හමු වෙලා ඇති. ඒ වගේ පුද්ගලයෝ ගැන මතක් වෙනවා ඇති. අපි හැමෝටම මේ වගේ පුද්ගලින් අනිවාර්යයෙන්ම අපේ ජීවිත කාලය ඇතුළතදී මුණ ගැහෙනවා. ඉතින් මෙහෙම මුණ ගැහෙනකොට ඒ පුද්ගලින් අනිත් කෙනාට ඒ වචන පිට කරද්දී කිසිම වෙලාවක හිතන්නේ පතන්නේ ඒ කිසිම දෙයක් නැහැනේ. ඔහේ හිතට එන දේවල් ඔහේ කියලා දානවා. හැබැයි ඔබ මේ ඒ මුණගැහිලා තියෙන මිනිස්සු අතරින් ඔබට මුණගැහිලා තියෙන මේ මිනිස්සු අතරින් ඔබ වෙනස් පුද්ගලයෙක් වෙන්න ඇති. මොකද ඔබ මම විශ්වාස කරනවා ඒ වගේ වචනයක් තවත් කෙනෙක්ට කියන්න කලින් එහෙමත් නැත්නම් වචනකින් තවත් කෙනෙක්ගේ හිත රිද්දන්න කලින් දෙපාරක් තුන් පාරක් එහෙමත් නැත්නම් මේ සිය දහස් වතාවක් හිතන කෙනෙක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද සුප්‍රීම් රේඩියෝ නිරන්තරයෙන් අහන කෙනෙක් නම්, එතකොට පෙරනිකාර සතුදා දවස විතරක් නෙවෙයි අපිව දිගින් දිගටම අහගෙන ඉන්න කෙනෙක් නම් ඔබේ හිත හරිම සුන්දරයි කියලා මම දන්නවා. මොකද මේ අපි හරි සුන්දර මිනිස්සු. ඉතින් එතකොට ඇත්තටම මේ මට කියන්න උවමනා වුණේ මේ වගේ තවත් කෙනෙක්ව විවේචනය කරන තවත් කෙනෙක්ගේ හිත කොයිතරම්නම් දුරට රිදෙයිද කියලා බලන්නේ නැතුව ඒ කෙනාව විවේචනය කරන තැනක් නොතැනක් නැතුව සමහර මිනිස්සු සමහර පුද්ගලින්ව විවේචනය කරන ඕනේ. අන්නේ එහෙම විවේචනය කරන අතරේ ඔබ මතක තියාගන්න ඕනේ අංක එකටම තමන්ගේ හිත කොච්චර රිදුනත් තවත් කෙනෙක්ට ඒ තමන්ගේ හිතට ඒ රිදුණු වේදනාව තවත් කෙනෙක්ට නොදෙන්න ඔබ වග බලා ගන්න ඕනේ. මොකද අපි මේ ජීවිතයේ මේ කාල වකවානුව ගත කළා අපේ ජීවිතේ අවසාන කරන තප්පරේ එනවනේ. අනේ තප්පරේදී ඔබ කල්පනා කරලා බලන්න අරගෙන යන්න අපිට මොනවද ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. සමහරක් වෙලාවල් වලට මිනිස්සු ජීවිත කාලෙම හම්බ කරනවා. ඔබ දැක්කලා ඇති අපිත් ජීවිත කාල පුරාවට හම්බ කරනවා. ඒ දිනදා ජීවත් වෙන්න අපි හම්බ කරනවා. හැබැයි මේ ජීවිතය අවසන් කරනකොට අපි එකම එක දෙයක්වත් අඩුම තරමේ එක රුපියලක දෙයක්වත් අපි යන තැනකට අරගෙන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා කෙනෙක්ගේ හිතක් රිද්දන්න කලින් මම ඔබට කියනවා සිය දහස් වාරයක් හිතන්න කියලා. මොකද අර කතාවට කියන දෙයක්නේ කෙනෙක්ගේ හිතක් කැඩුනට පස්සේ ඒක ආපහු ලේසියෙන් හදන්න බෑ කියලා. කැඩුණු වීදුරුවක් එහෙමත් නැත්නම් බිඳිච්ච වීදුරුවක් අපිට ආපහු ඒක කලින් තිබ්බ වගේ නිර්මාණය කරන්න හරි අමාරුයි. ඒකේ ඇද පළුදු තියෙනවා, ඒ කැඩිච්ච තැන් තියෙනවා. එතකොට පොඩ්ඩක් ඒ වීදුරුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපේ හිත කැඩුනට පස්සේ ඒ කැඩිච්ච තැන් ඒ තුවාල වෙච්ච තැන් අපිට සනීප කරගන්න සමහරක් වෙලාවල් වලට මේ ජීවිත කාලෙම මදි වෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ සාර්ථක කරගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ වෙනස් කරගන්න මෙන්න මේ සිතුවිල්ලත් අපේ හිතේ තියාගන්න ඕනේ. කෙනෙක්ගේ හිත රිද්දන්න කලින් අපි අනිවාර්යයෙන්ම දෙපාරක් තුන් පාරක් එහෙමත් නැත්නම් සිය දහස් වතාවක් හිතන්න පුරුදු වෙන්න ඕනේ. හේතුව තමයි
එතකොට අපිට පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරගෙන ඉස්සරහට යන්න. එතකොට අපිට පුළුවන් ආශිර්වාද මැදින් අපේ ජීවිත ගමන ඉස්සරහට යන්න. එයානම් හරිම හොඳ කෙනෙක්. පුංචි වැරද්දක් දැක්කත් එයා හරි ලස්සනට ඒක අපිට පැහැදිලි කරලා දෙනවා. එයානම් පුදුම මිනිස්සෙක්. ඒ ජීවිත කතාව හරි ලස්සනයි. අන්න එතකොට අන්න ඒ විදිහේ දේවල් තමයි අපිට එකිනෙකාගෙන් අහන්න දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඔයාගේ ජීවිතෙත් ලස්සන කරගන්න නම්, වෙනස් කරගන්න නම්, සිතුවිලි වලින් ඔයාව වෙනස් මිනිස්සෙක් විදිහට සමාජයට හඳුන්වලා දෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ව විවේචනය කරන්න කලින් දෙපාරක් තුන් පාරක් එහෙමත් නැත්නම් 10,000 වතාවක් හිතන්න කියලා මම මතක් කරනවා. මොකද සිතුවිල්ලකට පුළුවන් අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම වෙනස් කරන්න. ඉතින් මේක මේ ඉදිනදා කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් කරන්න උත්සාහ ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කරලා බලන්න. මේ වෙනස කොහොමද කියන කාරණාව ඔයාටම බලාගන්න පුළුවන්කම ලැබෙයි. ඔයාට හම්බ වෙන ප්‍රතිචාර ගැන, එතකොට කෙනෙක් එක්ක ඔයා ඒ සුහදත්වයෙන් කතා කරනකොට ඔයා ගැන තවත් අය ඒ ලබා දෙන ප්‍රතිචාර ඔයාට බලාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සුහදව අපි හැමෝමත් එක කටයුතු කරමුයි කියන ඒ මතක් කිරීමත් එක්ක ලස්සනම ලස්සන හින්දි සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. අද දවසේදී පෙරලිකාර සඳුදා දවසෙන් තමයි යොන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් තුලින් ඔයයි මමයි මේ විදිහට මුණ ගැහිලා තියෙන. ඉතින් මේ පැත්තට කතා කරලා ඔයා ආදරය කරන ඔයාට ආදරය කරන කට්ටිය එකතු කරගන්න අවස්ථාව තියෙනවා. ඒත් එක්කම අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඔය පැත්තට එවන්න පුළුවන් WhatsApp මැසේජ් එකක් 0718 89.3 89.3. එහෙමනම් දිගටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න උදේ 10:37 තැන් වෙලාව.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඊතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: 2026 වසරේ ලෝක ජනගහනය බිලියන 8.3යි.
4: බිලියන 8.3යි.
2: ලංකාවේ ඉන්නා දළ වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
4: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
2: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර උපදිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වර්ෂයේ උපත් සිදු වෙලා තියෙන 80% විතර ආසියානු සහ අප්‍රිකානු මහන්දීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ.
0: Get out there.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 44යි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739180.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා, අයිබෝන් නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුට.
3: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා, අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
7: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
8: The Welcome Show.
5: I work for this and I can allow with us on
8: the Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට
8: The Welcome Show.
5: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Mentol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.
6: මගේ හඬ, මගේ රට.
5: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 46යි දැන් වෙලාව. උපන්දින සුබ පැතුමක් තියෙනවා. ඉතින් ඒ පැත්තට තමයි යන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පානතුරේ පැත්තෙන් මට උපන්දින සුබ පැතුම ආවේ. ලස්සනම ලස්සන කවියක් කියවලා තියෙනවා අපේ WhatsApp එක පැත්තට. සුවඳ මලකේ සාරා දුවේ ආදරෙයිනේ අම්මා. පිය සෙනෙහස ඔයාට ඇති නැත එය නම් නිම්මා. උපන්දිනේදා රකීව අප සම්බුදු සම්මා. මුළු ලෝකෙම ඔයා මගේ කියන්නේ සුදු අම්මා. ඉතින් මේ විදිහට අපේ සාරට තමයි ඔන්න පවුලේ හැමෝම හරිම ආදරෙන් මේ විදිහට විශ් කරන්නේ අද දවසේදී උපන්දිනේ සමරන. ඉතින් සාරා, ඔයාට විශේෂයෙන්ම පානදුරේ කුමාර අංකලුත් ඔන්න සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. එයා තමයි මේ පැත්තට කතා කළ මේ වගේ ලස්සන කවියක් එක්ක අපිට ඔයාට මේ විදිහේ උපන්දින සුබපැතුමක් දෙන්න කියලා මතක් කරේ. ඒත් එක්කම දැන් පවුලේ කට්ටිය මේ විදිහට විශ් කරනකොට අනිවාර්යයෙන්ම අපේ පැත්තෙනුත් විශ් එකක් තියෙන්න ඕනේ නේද? ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන. විශේෂයෙන්ම දැන් ඔන්න මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මොන දෙන්න සූදානම් ඉන්නේද ඉන්නේ. ඉතින් ඒ විභාග හරියාකාරයෙන් සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබෙන සුබම සුබ අවුරුද්දක් වගේම සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ඔන්න සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සාරා. එහෙමනම් ඉතින් වාසනාවන්ත උපන්දිනයක්. අනිවාර්යයෙන්ම ජීවිතේ ලස්සන්ට ඉස්සරහට යන්න මතක ඇතුව කල්පනාවෙන් ලස්සන්ට ඉස්සරහට යන්න මතක තියාගන්න ඕනේ. ගෑනු ළමෙක් වුණාම නේද ලස්සනට ජීවිතේ ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ පැටියෝ. එහෙමනම් ඉතින් හේ උපන්දින විශ්වකත් ඒ විදිහට ඒ පැත්තට පානතුරේ පැත්තට දීගෙන මම ඉඳිබැත්ත පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ආසිරි ඒ පැත්තෙන් මට කතා කරා. වයිෆ් නිශානිය වගේම පුතා අනුහස් දුව කිතුනිවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම මොරටුවට යනවා. මොරටුවෙන් ෆ්‍රාන්සිස් කතා කරා. මේ ඔක්කොම මේ එකම මේ පාර එකම පාරේ හරිද? පුංචි පුංචි වෙනස්කම් තමයි තියෙන්නේ. ඉතින් මොරටුවෙන් ෆ්‍රාන්සිස් කතා කරා. ජයශාන් ඒ වගේම තනුෂ්ක මංජුල මේ කටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ.
1: ඒත් එක්කම වට්සප් එක පැත්තටත් යන්න ඕනේ. මොකද මේ පැත්තෙනුත් මේ පැත්තට මැසේජ් ගොඩක් ඇවිල්ලා තියෙනවා. කෝටෙන් අපේ අනුරාධ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයා ලස්සනට වැඩේ කරනවා මනීෂා. Thank you so much අනුරාධ. දෙකිටම ඔය විදිහටම අහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුවකට ඔන්න අනුරාධ මමත් ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම අපේ සාෂ් ගල හිනිදුමින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. Good morning මනීෂා කියලා. Good morning සාෂ්, ඔයාට කොහොමද? ඒ වගේම මම යන්න ලෑස්ති වෙන්නේ පුස්සල්ලාව පැත්තට. පුස්සල්ලාවේ නීජී අනුර මැසේජ් එකක් එවලා තිනවා. BF ජනපදයේ ඉන්න යාළුව හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න මෝනි මනීෂා කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා. තව මොරටුවෙන් කට්ටියකුත් ඔන්න එකතු වෙලා ඉනවා. ඒ කට්ටිය මම ඊළඟ පැයේදී එකතු කරගන්නවා. මොකද කියන්නේ? කමක් නැහැ නේද? හරි, එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණීයන්ගේ ආදරණීය උපන්දින සුභපැතුම් තියනවා නම්, එහෙමත් නැත්නම් මාතරෙන් කව හරි මතක් කරන්න උවමනාව තියනවා නම්, ඒ වගේම මේ ලස්සන සින්දුවලට ඔයා ආදරය කරන ඔයාට ආදරය කරන කට්ටිය එකතු කරගන්න කැමැත්තක් තියනවා නම්, ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112 510 510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. එහෙම නැත්නම් ඉතින් අපේ WhatsApp එක පැත්තට නම ගම විස්තර මේ හැම ටිකක්ම දාලා WhatsApp message එකක් එවන්න ඔයාට අවශ්‍ය ස්ථාවිතිර 0718 89 3 89 3ට. එහෙමනම් ඉතින් වන බඹරෙක්ව හොයාගෙන යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මහද නැමති වන බඹරා, ලන්වේ කනට ඔබේ ආදරේ කියයි මෙසේ. බලමු ආදරේ කියන විදිහ දිගටම අහගෙන ඉන්න. 10:10 විනාඩි 49 දැන් වෙලාව.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාටි හතයි දැන් වෙලාව. ඒ කියන්නේ මේ දෙවනි පැයත් එක්ක තමයි අපි මේ විදිහට ආයමත් සැරයක් මුණ ගැහෙන්නේ. දැන් අද අපි මේ සිතුවිල්ලකින් අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් කියන කාරණාව කතා කරමින් මේ යන්නේ ඉස්සරහට. ඉතින් දැන් මේ කාරණාව ඇතුළතදී මම පුංචි ප්‍රශ්නයක් තව අහනවා. දෙවනි පැයේ මුලින්මත් මම ප්‍රශ්නයක් අහනවා. දැන් කියන්නේ මනේෂ මේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසානයේ දක්වාම ඔය අහන්නේ ප්‍රශ්න විතරයින කියලා. ඇත්තටම අපි ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉස්සරහට ගියොත් මම විශ්වාස කරන දේ තමයි අපිට ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් කියන කාරණාව. හරි, දැන් මම අහන ප්‍රශ්නේ තමයි සමහර වෙලාවල් වලට, හරිද, සමහර දවස් වලට ඔයාට දැනිලා තියෙනවද ඔයාට ඔයාව නැති වෙනවා වගේ හැඟීමක්? එහෙම හැඟීමක් දැනෙලා තියෙනවද? සමහරක් විට ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔව් වෙන්නත් පුළුවන්. තවත් සමහර විට ඔය ප්‍රශ්නෙට උත්තරේ මට එච්චරම එහෙම දෙයක් දැනෙලා නෑ මනීෂ. හැබැයි මේ මට නිකන් හිතිලා තියෙනවා මං විතරක් නේදෝ වගේ හැඟීමක්. ඔව්, ඒ වගේ එක එක විවිධාකාර උත්තර මේ ප්‍රශ්නෙට අපිට දෙන්න පුළුවන්. කෙනාගෙන් කෙනාට මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි සාපේක්ෂව ගත්තොත් එහෙම අපි හැමෝටම කාලයක් කෙනවා පුංචි කාල පරිච්ඡේදයක් වෙනවා අපේ ජීවිතවල ඇතුලේ. අපිට අපි විතරයි, අපිට තනි වෙලා, මට කවුරුත් නැහැ, මගේ හිතේ තියෙන දේවල් කියන කවුරුත් නැහැ. එතකොට මගේ ජීවිතේ දුක සතුට බෙදාගන්න මට හිටපු කට්ටිය දැන් නැති වෙලා වගේ, මෙන්න මේ වගේ හැඟීම් අපේ ජීවිතය ඇතුළට එන කාල පරිච්ඡේදයක් තියෙනවා අපි හැමෝගෙම ජීවිත ඇතුළේ. ඉතින් මෙන්න මේ වගේ කාල පරිච්ඡේදයක් අපේ ජීවිත ඇතුළට ආවට පස්සේ අපිට කරන්න තියෙන එකම දේ තමයි අපි ආදරය කරන පිරිස ඉන්නවනේ, අන්නේ ආදරය කරන පිරිසකින් උනත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් පොඩක් ඈත් වෙලා ජීවත් වෙන්න, ඒ කට්ටියගෙනුත් පොඩක් ඈත් වෙලා ජීවත් වෙන්න පුළුවන්කමක් අපිට ලැබෙනවා නම්, එහෙම අවස්ථාවක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඔන්න ඔයාට පුළුවන්කම හම්බ වෙනවා අර මම කලින් කියපු ප්‍රශ්නට උත්තරේ හොයාගන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න බලපාන ලොකුම උත්තරේ ගැන ගොඩාක් වෙලාවට අපි පෙරලිකාර සඳුදා දවසින් කතා කරනවා. මේ ප්‍රශ්නෙට තියෙන එකම උත්තරේ තමයි අපි තාමත් අපි කවුද කියන එක හරියට හඳුනාගෙන නැතිකම. ගොඩක් වෙලාවල් වලට ඔබ කල්පනා කරලා බලන්න මේ මාසේ, එහෙමත් නැත්නම් අපි ගිය මාසේ ගැන කතා කරමුකෝ. දැන් මේ අලුත් මාසයක් නේ පටන් අරගෙන තියෙන, අද ජූලි 13. ඉතින් දැන් අපි ජුනි මාසේ ගැන කතා කරමුකෝ. ජුනි මාසේ ගත්තාම ජුනි මාසේ ඇතුළතදී ඔයා ඔයා වෙනුවෙන් මොන වගේ දේවල්ද කරේ? ඔයා ඔයාට මොන වගේ ආයෝජනයන්ද සිද්ධ කරගත්තේ? එතකොට ඔයා වෙනුවෙන් ඔයා පුංචි විනාඩි ගානක්වත් කැප කරාද? ඔයා ඔයා වෙනුවෙන් හොයලා බැලුවද? ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න ඕන දේවල් ගැන ඔයා වැඩිපුර අවධානයක් ඒ මාස ඇතුළතදී දුන්නද? ඔය ප්‍රශ්න ටික ගැන අපි කතා කරගෙන ඉස්සරහට යනකොට අපිට ඇත්තටම අපිව අමතක වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපිව අමතක වුණාට පස්සේ අපිට හිතෙන්න පටන් ගන්නවා අපි අනිත් අය ගැන වැඩිපුර අවධානය දීලා ඒ අය ගැන නිතර නිතර හොයන්න බලන්න පටන් ගත්තට පස්සේ අපිට කාලයක් යනකොට අමතක වෙනවා, දෙයනේ මට මාව අමතක වෙලා නේද තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට හිතෙන්න පටන් ගන්නේ, මට දැන් කවුරුත් නැහැ, මට ඉන්නේ මං විතරයි. එතකොට මං කියන දේවල් අහගෙන ඉන්න කවුරුත් නැහැ. මෙන්න මේ වගේ හැඟීම්, මේ වගේ සිතුවිලි අපිට එන්න පටන් ගන්නෙ අංක එකටම අපි අපිට වෙලාව දීලා නැතිකම නිසා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් නම්, හරිද, ඔබට පුළුවන්කමක් තියෙනවා නම් පුංචි වෙලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරන්න. ඒක ගොඩාක් ලොකු ආයෝජනයක් වේ ඔයාගේ ජීවිතයට. සමහර වෙලාවල් වලට අපේ ජීවිතය ඇතුලේ නොයෙක් නොයෙක් කඩාවැටීම් තියෙනවනේ, උස් පහත් වීම් තියෙනවා, කඩාවැටීම් තියෙනවා, සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්නේ කොහොමද කියන කාරණාව අපිට හිතාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. ඉතින් මෙන්න මේ තැන්වලදී අපිට පුළුවන් නම් තනියෙන් පොට්ටක් පොඩි පුංචි වෙලාවක් ගත කරන්න, පුළුවන් නම් පුංචි හුදෙකලාවක අපිට ජීවත් වෙන්න. ගොඩක් වෙලාවට අපි කියනවානේ හුදෙකලාව ජීවත් වෙන එක භයානකයි කියලා. හැබැයි
මේ වගේ ප්‍රශ්නවලදී අපිට පුළුවන්කමක් තියෙනවා නම් හුදෙකලාවේ පොඩ්ඩක් ජීවත් වෙලා අපි ගැන චුට්ටක් වැඩිපුර හිතන්න අපිට පුළුවන්කම හම්බ වෙනවා. අර කලින් කියපු ප්‍රශ්නෙට උත්තර හරි අපූර්වට හොයාගන්න. ඉතින් ඒ නිසා මේ මතක් කරන්න තියෙන දෙවෙනි පැයේ මුලින්මත් අපිට වෙලාවක් වෙන් කරන්න. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් ගත කරන්න වෙලාවක් වෙන් කරන්න. ඔයා අනිත් අය ගැන ආදරණීයව හොයලා බලනවා වගේම ඔයා ගැනත් හරි ආදරෙන් හොයලා බලන්න පටන් ගන්න. ඔයාටත් පුංචි අවධානයක් දෙන්න පටන් ගන්න. එතකොට අපිට පුළුවන් මේ ජීවිතේ හරි ලස්සනට ඉස්සරහට අරගෙන යන්න. අපි අනිත් අය ගැන හොයලා බලන්න ඕනේ. ඒයිට ඒ අවශ්‍ය දේවල් කරන්න ඕනේ. පවුලේ උදවියට අපෙන් වෙන්න ඕනේ යුතුකම් ටික ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඒ දේවල් හරි. මං වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ හා සමානවම අපි ගැනත් හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න පෙළඹෙන්න ඕනේ. එහෙම පෙළඹුණාට පස්සේ මම විශ්වාස කරනවා අපේ ජීවිතේ අපිට හරි බැලන්ස් එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම ලැබෙයි කියලා. අපේ හිත දුකින් පිරීලා තියෙනකොට මම විශ්වාස කරන දේ තමයි අපිට සතුටුදායක දවසක් ආරම්භ කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අපි ගැන වෙලාව අරගෙන අපි ගැන කියවලා තමන් ගැන කියවලා නේද අපිට පුළුවන්කම තියෙනවා නම් මේ ජීවිතය ඉස්සරහට යන්න මම විශ්වාස කරනවා. අපිට අපිව හොයාගත්තොත් අපේ ජීවිතේ සාර්ථක කරගන්න මාර්ගයත් හරි ලේසියෙන් ලස්සනට හොයාගන්න පුළුවන් වෙයි කියලා. එහෙමනම් ඉතින් මම විශ්වාස කරනවා මේ කියන දේවල් ඔයාගේ ජීවිතයට බොහොමයක් දුරට වැදගත් වෙයි කියලා. එහෙමනම් මම ලෑස්ති වෙන්නේ පෙරලිකාර සඳුදා දවසේ දෙවෙනි පැයෙන් ලස්සනම ලස්සන සින්දුවකට යන්න. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 0112 510 510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. එහෙම නැත්නම් පුරුදු ආදරෙන් ඔයාට මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න පුළුවන්. 0818 89 89 3. එහෙමනම් ඉතින් අසංක දිනෙත්ගේ ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න 11 විනාඩි 14 දැන් වෙලාවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යටි
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක් අතේ
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ
5: අංක තුනට
3: 50000
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචී ගන්න.
7: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම.
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
11: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
8: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දහවල් දෙකට
12: සින්දු කපේ with Nimesha.
13: The welcome show.
14: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන.
15: 2026 වසරේ ලෝක ජනගහනේ බිලියන 8.3යි.
16: බිලියන 8.3යි.
15: ලංකාවේ ඉන්නවා දල වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
16: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
15: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දල වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර ඉපදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වර්ෂයේ උපත් සිදු වෙලා තියෙන 85 විතර ආසියානු සහ අප්‍රිකානු මහන්දීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
14: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
13: The Welcome Show.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකත් සරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරයි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කරනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:32 දැන් වෙලාව.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යමු සංචාරයක්
2: Travel with Supreme
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.
6: එන්න පියල් 40ට දිනුම් අවස්ථාව ආත්ම දෙන. කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාඩි 38යි දැන් වෙලාව. ඉතින් පෙරලිකාර සඳුදා දවස තමයි මේ විදිහට අපි ඉස්සරහට කතා බහ කරගෙන යන්නේ. දැන් අපි සිතුවිලි කොහොමද අපේ ජීවිතය ඇතුළේ වෙනස් කරගන්න කියන කාරණාව ගැන මේ තරම් දුර අපි කතා කරගෙන ආවේ. මට හිතෙනවා තවත් පුංචි ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නම විතරයි තියෙන්නේ. හරිද? දැන් සමහර වෙලාවල් වලට අපේ ජීවිතයේ සිද්ධ වෙන සමහර දේවල් එක්ක අපේ මේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු, එතකොට හීන, එතකොට ප්‍රාර්ථනා, මේ හැමදේම අත්හැරලා දාන වෙලාවක් එනවනේ නේද? දැන් සමහර වෙලාවල් වලට අපිට අපේ බලාපොරොත්තු එකපාරෙන් ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණාට පස්සේ අපි ඒ දේවල් අත්හැරලා දානවා. හරි ලස්සනට අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. අපි ආයෙ උත්සාහ කරන්නේ නැහැ පළක් වෙලාවල් වලට නැවත වතාවක් මේ දේ මට කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. අපේ තියෙන ලොකුම දුර්වලතාව තමයි අපි එකපාරක්, දෙපාරක්, තුන්පාරක්, හතරපාරක්, කොටින්ම කියනවා නම් 10 වතාවක් අපි ප්‍රතික්ෂේප වුණොත් අපි අනිවාර්යයෙන්ම 10 වතාව වෙනකන් නම් අපි ඉන්නේ නැහැ. බොහෝ දුරට එකපාරින් දෙපාරෙන්ම අපේ වැඩේ අතරමඟ නතර කරලා දානවා. අපි කොච්චර හීන දැක්කත් ඒ වැඩේ සාර්ථක කරගන්න, ඒ වැඩේ ඉස්සරහට කරගෙන යන්න අර ප්‍රතික්ෂේප වීම, හිමත් නැත්තම් අපිට අපේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වීම නිසා අපි අර දේවල් අපේ ජීවිතය ඇතුළෙන් ඉවත් කරලා දානවා. හැබැයි මෙහෙම කරන්නේ අපිනේ. හැබැයි මෙහෙම නොකරපු කෙනෙක් ඉන්නවා. එයා ගැන මුළු ලෝකයක් දන්නවා. ඔබත් මමත් හඳුනන කෙනෙක්. මෙය ගැන කතා කරනකොට ඇය කාන්තාවක්. හැබැයි මේ ඇය ගැන කතා කරනකොට මට මතක් වෙන චිත්‍රපටි මාලාවක්. මේ කාන්තාව ගැන කතා කරනකොට, මේ චරිත ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ හරි අපූරු මායාකාරී චිත්‍රපට මාලාවක්. අපිට මතක ඇති පඩිපෙළ යට අඳුරු කාමරයක අසරණ වෙලා හැදිච්ච වැඩිච්ච පුංචි පිරිමි ළමයෙක් මුළු මායාකාරී ලොවක්ම තමන්ගේ පාලනයට නතු කරගන්නවා. හැරි පොට කතාමාලාව. ඔබට මතක ඇති මේ කතාමාලාව අපි හැමෝම පාහේ නරඹපු චිත්‍රපටි මාලාවක් තමයි හැරි පොට කියලා කියන්නේ. ඉතින් අපි ඒ සිනමාව ඇතුලේ දැක්ක හැරි පොට කතාමාලාව පිටිපස්සේ තියෙන්නේ හරි අනුවේදනීය සත්‍ය කතාවක්. මේ කතාව පිටිපස්සේ තියෙන්නේ දික්කසාද වෙලා දරුවෙක් එක්ක අසරණ වෙලා රජයේ ආධාර වලින් ජීවත් වෙමින් තමන් ලියපු පොතක් අරගෙන ප්‍රකාශකයෝ 12 දෙනෙකු ගාවට ගිහිල්ලා ඒ 12 දෙනාම මේ පොත ප්‍රකාශ කරන්න ප්‍රතික්ෂේප කරද්දී තමන්ගේ බලාපොරොත්තු අත් නොහැර තමන්ගේ හීනය කොහොම හරි ඉෂ්ට සිද්ධ කරගන්නවා කියන ඒ අරමුණෙන්ම හිටපු කාන්තාවකගේ කතාවක් තමයි මේ හැරි පොට කතාමාලාව කියලා කියන්නේ. මේ වෙනකොට මුළු ලෝකයක් හඳුනන, ඒ වගේම තමයි ලෝකේ ධනවත්ම ලේඛිකාව ගැන මේ ඇයගේ ජීවිත කතාව ගැන තියෙන කතාවක් තමයි මේ හැරි පොට කතාමාලාව කියලා කියන්නේ. ඇය J.K. රෝලින්. ඉතින් මේ J.K. රෝලින් එක්තරා අවස්ථාවක කියනවා ජීවිතයේ අන්තයටම වැටීම මගේ ජීවිතය අලුතින් ගොඩනගන්න ලැබුණු ශක්තිමත්ම පදනම වුණා කියලා. දැන් මේ කතාවත් එක්ක අපේ ජීවිත කතා ගැන බැලුවට පස්සේ මොන තරම්නම් ලොකු ගැප් එකක් තියෙනවද, ලොකු වෙනස්කම් තියෙනවද? ඇය දික්කසාද වෙලා දරුවෙක් එක්ක තනි වෙලා නේද තමන්ගේ එකම හීනේ වෙලා තිබ්බේ ලේඛිකාවක් වෙන්න. ඒ ලේඛිකාවක් වෙන හීනය සාක්ෂාත් කරගන්න ඇය පොතක් ලියනවා. මේ පොත ප්‍රකාශකයෝ 12 දෙනෙක් ගාවට අරගෙන යනවා. හැබැයි මේ 12 දෙනාම මේ පොත ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් හිතන්න ඇය මොන වගේ මානසික මට්ටමකින් නැත්ද. හැබැයි ඇය තමන්ගේ ජීවිතය අත්හැරියේ නැහැ. තමන්ගේ බලාපොරොත්තු එක තැනකින් නතර කරේ නැහැ. ඒ නිසාම තමයි මේ වෙනකොට ලෝකේ ධනවත්ම ලේඛිකාව බවට ඇයට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් අපේ ජීවිතයේ සමහර වෙලාවට අන්තෙටම වැටීම අපේ ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්න පදනම අපිට අන්තෙටම වැටීම ඇතුළ සකස් කරගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැටෙන්න බයවෙන්න එපා. හැබැයි නැගිටින්න අපි අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ. වැටුණාම නැගිට නැගිට තමයි අපි මේ ගමන යන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපිට හැමදාම එකම තැන තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිත ඉස්සරහට යන්න නම් අභියෝගවලට බය නැතුව මූණ දෙන්න අපි අපේ හිත හදා ගන්න ඕනේ. අපිට පුළුවන් සිතුවිල්ලකින් අපි හිතන පතන විදිහ වෙනස් කරන්න. මට බෑ කියන දේ අපේ ජීවිතය ඇතුළෙන් අයින් කරලා මට මේ වැඩේ කරන්න පුළුවන්. මම කොච්චර ප්‍රතික්ෂේප වුණත් මගේ වැඩේ කොහොම හරි සක්සස් වෙනකම් මම මේක අල්ලගෙන ඉන්න මතාරින්නේ නෑ කියන තැනට අපිට යන්න පුළුවන්කම තියෙනවා නම් අපි හැමෝම විශ්වාස කරනවා වගේම අපි හැමෝම දන්නවා අපිට අනිවාර්යයෙන්ම කොහෙන් හෝ කෙසේ හෝ මාර්ගයක් විවෘත වෙනවා කියලා. ඉතින් ජීවිතය කියන්නේ හරි ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙන නවාතැන් පොළක්. ඉතින් මේ නවාතැන් පොළ ඇතුලේ හරියාකාරව ගනුදෙනු කරන්න පුළුවන් වෙන විදිහට වැඩසලස්වා ගන්න එක ඔබ අතේ තියෙන වගකීමක්. ඉතින් ඒ නිසා ඒ ආශ්චර්යමත් ජීවිතය අපි හැමෝගේම අතේ තියෙනවා. මේ ජීවිතය ඇතුලේ වැඩ කරන්න ඕනේ කොහොමද, නොකරන්න ඕනේ කොහොමද කියන කාරණාව ඔබම තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් ලස්සන අනාගතයකට හීන තියෙනවා නම්, ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා නම්, මේ දේවල් මගේ ජීවිතය ඇතුළේ සිද්ධ වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා නම්, අභියෝගවලට මූණ දෙන්න බය නැතුව ඒ දේවල් වලට ඔයාට මූණ දෙන්න පුළුවන්කම ඔයාගේ ඇතුළාන්තයෙන්ම හදාගන්න කියන දේ තමයි ඔන්න මේ කතාව ඇතුළෙන් මට ඔයාට මතක් කරන්න තියෙන්නේ. එහෙමනම් ඉතින් පුංචි බ්‍රේක් එකකටත් ගිහිල්ලා ලස්සන සිඳුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න ඔයා බැහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. වෙලාවත් මතක් කරන්නම් 11:44 දැන් වෙලාව. හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයිබෝන් නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
10: I work සුබදාසනක බලා උදෑසන හත.
11: Supreme Radio the welcome show.
12: සතිය දවස් පහේම උදේ 7ට.
13: The welcome show.
14: අනුග්‍රහය.
15: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
16: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
17: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: ලහය විනාඩි 56 දැන් වෙලාවයි. කියන්නේ අපේ වැඩසටහනේ අවසානයටත් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් යන්න තමයි සූදානම් වෙන අද දවසේදී. ජීවිතේ අපි හිතන පතන විදිහ වෙනස් කරගන්න ඕනේ කොහොමද? අපි ඇතුලේ හුදකලා වෙලා අපිව හොයාගන්න ඕනේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, විවේචනයන් ඇතුලේ තව කෙනෙක්ගේ හිතන රිදෙන්නේ නැති වෙන විදිහට අපි කොහොමද එයාට යාගෙන පැහැදිලි කරලා දෙන්නේ? ඒ වගේම විවේචනය නොකර අපි හැමෝම සතුටින් සමගින් ඉන්න ඕනේ කොහොමද? එවිතරකුත් නෙවෙයි, අභියෝගවලට හරි ලස්සන්ට මුණ දෙන්න ඕනේ කොහොමද කියන කාරණා ගොන්න ගැනම අද දවසේදී සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවසේ සතිය මුලම අපි කතා බහ කරා. ඉතින් සමුගෙන යන්න තමයි සූදානම් වෙන. ඊට කලින් මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා. මං යනවා වට්ස්ඇප් එක පැත්තට. මොකද මේ ඒ පැත්තෙන් ගොඩ වෙලාවක් බලාගෙන හිටිය කෙනෙක් ඉන්නවා. මොරටුවට යනවා. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කපට් එකේ සෙට් එක අපිවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. රන් දෙක මදු ලක්ෂාන් අසංක මේ කට්ටියව හරි මාදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන. අනිවාර්යම එකතු කරගන්න. ඔය විදිහටම අපි වහගෙන ඉන්න. ඒත් එක්කම අයිබෝ වේවා මඩපාතේ ලක්ෂ්මන් තමයි මේ විදිහට මැසේජ් එකක් එවලා තියෙන්නේ. තමරා, නිෂානේ, චේතනා, ඒ වගේම තේජවර් පුංචි පුතා, භාග්‍ය, ආවිෂ්කත් එක්ක සේරු ආවිල කෙඩියේ සමරසිංහවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියනවා. එහෙමනම් ඉතින් මේ කට්ටියත් එකතු කරගෙන කතා කරපු කීප දෙනෙකුත් ඉන්න වාය කට්ටියවත් එකතු කරගෙන තමයි ලෑස්ති වෙන්නේ. මම යනවා මුලින්ම කැස්බෑවට. කැස්බෑවෙන් සමන්ත කතා කරා, පුතා ජනිත්, ඒ වගේම දොල දෙන පවනී වාසනාව එකතු කරගෙන සුප්‍රීම් රේඩියෝ කාර්ය මණ්ඩලයේ හැමෝමත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අතරේ ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම පානදුරෙන් කුමාර කතා කරා, කුමාර කතා කරලා අපේ යාළු හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම බර්ත්ඩේ විෂයක දෙන්න කියලාත් කිව්වා. ඔන්න ඉතින් මම බර්ත්ඩේ විෂයක දුන්නා. ඒ වගේම මම යනවා බේරුවලට. බේරුවලේ නිශාන්ත කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි මේ විදිහට මේ හැමෝම කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොමත් එකතු කරගෙන ඉන්නවා ඉන්නවා. තව කෙනෙක්ව එකතු කරගන්න තියෙනවා. පානදුරේට ආයම සැරයක් යනවා. ඒ පැත්තෙන් ජගත් මට කතා කරලා ලස්සනම ලස්සන කවියක් දුන්නා. මෙච්චර මහන්සි වෙලා මෙච්චර ආදරෙන් මේ පැත්තට ලස්සන ලස්සන කවි නිර්මාණ වෙනකොට එදවල් කිව්වේ නැත්තම් ලොකු අඩුපාඩුවක් සිද්ධ වෙනවනේ නේද? මෙන්න මේ විදිහට තමයි ජගත් කියලා තියෙන්නේ. රසික සිත් මල් ගොමුවේ පිපුණු සුදු මල ඔයා සුවඳ දී හැමදාම ඉන්න අප හැර නොයා සුලං අතරින් ඇදී එනවා අප ඔබ සොයා ලස්සනයි හැමදාම මනීෂා ඒ ඔයා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ජගත් හරිම ලස්සනට මේ පැත්තට අපි හැමෝටම කවි ලියලෙවන්නේ. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි කතා කරපු මැසේජ් කරපු යාළුවෝ හැමෝටම. එහෙමනම් ගිහින් එන්නම්. අද ගියාට ආයමත් හෙට උදේ 10 මම එනවා සුබ රඟහරුවාදා දවස අරගෙන. එහෙමනම් ඉතින් සුබ රඟහරුවාදා දවසත් අහන්න මතක තියාගෙන දිගටම ඔය විදිහටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. සුබ දවසක් ගිහිල්ලෙන් නම් සතුටින් පරිස්සමින් ආතරෙන් ඉන්න වෙලාවත් මතක් කරන්නම්. 11:53 දැන් වෙලාව. මම නිෂා.

0: සුබ දහවලක් හිතවතුනේ වෙලාව දවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
1: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික

ආයුෂ බොහෝ වේවා, සුභම සුභ දහවලක් වේවා. හිතවතුනි, වෙලාව දව 12යි විනාඩි 8යි. FM 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සතියේ දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා අපි මතක් කරනවා. ඉතින් යන්න Facebook පැත්තට, හා පුරා කියලා යන්න Facebook පැත්තට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ. ඔයාට අපේ Facebook pages දෙකක් බලා ගන්න පුළුවන්. දෙකම ෆලෝ කරන්න, දෙකම ලයික් කරන්න, තියෙන වීඩියෝස් යාළුවන්ට දැනගන්න, ඔයාගේ වෝල් එකට ෂෙයා කරගන්න, ඔයාගේ ෆීඩ් එකට ෂෙයා කරගන්න, යාළුවන්ට දැනගන්න අපේ ප්‍රොෆයිල් එක පේජස් දෙකම ෂෙයා කරන්න කියලා මතක් කරනවා. හිතවතුනි, ඉන්ස්ට පැත්තෙත් අපේ පේජ් එකක් තියෙනවා. කොහෙට ගියත් සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න, ඔන්න අපේ ප්‍රොෆයිල් එකගෙන. මතක් කරන්න දෙයක් තියෙනවා, ඒ තමයි අපි TikTok live එක පටන් අරගෙන තියෙනවා. ඔයාට පුළුවන් මේ පැත්තට ආවොත් අපේ TikTok live එකට සම්බන්ධ වෙන්න. TikTok live එක හරහා ඔයාට පුළුවන් අපිව අහන වගේම අපිව බලන්නත්, පැය දෙකක් පුරා පැය දෙකක් ඔයාට පුළුවන් මාව බලන්න. බලන්න විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් අපි බොහෝ දේවල් සාකච්ඡාවට බඳුන් කරනවා. හිතවතුනි, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ ගොඩක් බරපතල මාතෘකා අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ නෑ. මොකද මං ඒ මාතෘකා දන්නේ නෑ. අපි දන්න කියන දේවල් කීපයක් කතා කරනවා හැමදාම. ඉතින් එන්න ඉක්මන TikTok live එක පැත්තට. TikTok live එක පැත්තට ඇවිල්ලා අපි බොහෝ දේවල් සාකච්ඡාවට බඳුන් කරමු. ඒතක මතක් කරනවා, ලෝකෙ වටේ ඉන්න ඔයාට සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන් දවස පුරාවට එක දිගට අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එක හරහා www.supremeradio.lk අපේ වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් ලෝකෙ කොහේ දැන් අපිව ශ්‍රවණය කරන්න. ඉතින් අපි වහගෙන ඉන්නවා රට රටවල ගොඩාක් කටි, අපේ ලංකාවේ ඉන්න කොල්ල කෙල්ල සෑහෙන විරසක් අපි වහගෙන ඉන්නවා. ඉතින් හැමෝම අපි වහගෙන ඉන්න අපේ වෙබ්සයිට් එකේ. එතකම ලංකාවේ කොහේ ඉඳන් ඔයාට පුළුවන් FM 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ එක ටියුන් කරලා අහන්න. එහෙනම් ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. අපි වැඩේ පටන් ගන්න යද පිරමිඩ්ස් ලගේ ජිප්සීස් බයිලා මෙඩ්ලියකින්. හිතවතුනි, අද සඳුද දවස, ලස්සන දවසක්, සතියේ තියෙන ලස්සනම දවස තමයි, කාර්යක්ෂමම දවස තමයි සඳ දවස කියලා කියන්නේ, මන්ඩේ කියලා කියන්නේ. ඔයා මේ විදිහට අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් දවල් 2 වෙනකන් මැකිනෝ මේ පැත්තේ. එහෙනම් සුබ දහවලක් වේවා.

0: 89.1 Supreme Radio.
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුමුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
3: අසු නවයයි තුන. Supreme Radio.

ஜிங்கட சுப்ரீம் லஞ்ச் பிரேக். ආයුෂ බොහෝ වේවා හිතවතුනි. වෙලවද 12යි විනාඩි 21යි. සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් තමයි ඔයා මේ විදියට හගෙන ඉන්නේ. දැන් අපි හැමදාම දැන් අද සඳ දවස විදියට අපි මොකක් හරි වැදගත් දෙයක් සාකච්ඡාවට බඳුන් කරන්න එපේ. මේ වැදගත් දෙයක් නේ, වැදගත් සතියක් තමයි මේ විදියට පටන් ගන්න. එහෙම විශේෂම වැදගත් නෙමෙයි. ඉතින් අර හැමදාම වැදගත්, හැමදාම වැදගත්, හැමදාම හැම දෙයක්ම වැදගත් කියලා හිතන්නේ. එතකොට අපේ ජීවිතේ ගොඩක් දේවල් අපිට හදා ගන්න පුළුවන්. ඒක ඉතින් මමත් ඉතින් එහෙම කිව්වට ලොකුවට දන්නේ නැහැ. අර මමත් ඉතින් අර දකින්න දේවල්, ඇහෙන දේවල්, අර හොඳ දේවල් මම ඉතින් ඔයාලට කියලා දෙනවා. රයිට්. දැන් අද මට හිතුණා මේ කතා කරන්න මේ ලොකු මාතෘකාවක් නෙමෙයි. දැන් මේ අපි හැමදේම කරන්නේ සෝෂල් මීඩියා හරහානේ. දැන් පොඩි ළමයට ගෙදර අම්ම බත් කවන්නේ සෝෂල් මීඩියා පෙන්න පෙන්න. ඒ කියන්නේ YouTube හරි මොන හරි පෙන්න පෙන්න තමයි බත් කවන්නේ. ඊට පස්සේ අපේ ජීවිතේ භාගෙට භාගයක්, ජීවිතේ කියන්නේ දවසෙන් භාගයක් ගෙවෙන්නේ සෝෂල් මීඩියා එක්ක. ඔයා නැහැ කියන්න බෑ, මොකද ඒක තමයි ඇත්ත. සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට, සමාජ මාධ්‍ය භාවිතා කරනකොට මොන මොන වගේ දේවල්ද කරුණු සලකා බලන්න ඕනේ, මම මේ විද්‍යාත්මක පැත්ත දන්නෙත් නෑ. හරිද?

තාක්ෂණික පැත්ත ගැනත් මේ මම මේ කියන්නේ. අර නිකන් මේ මොන මොන වගේ දේවල් අපි ඕන තරම් දැකලා තියෙනවානේ. සමහර කට්ටිය ඉන්නවා. දැන් හරි. ඕගොල්ලෝ ගැන කතා කරන්න එපා. මම කියන්නම් මං ගැන. අපේ සමහර යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා මම දන්නවා දැන්. මේ දැන් මගෙන් එහුව මම දන්නවා ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. මොකද ඒගොල්ලෝ පෑම් පෑඩ් අප්ඩේට් එකක් දෙනවා. ස්ටෝරිස් දානවා, Facebook ස්ටෝරිස් දානවා. මේ via @ මෙන්න මෙහි කියලා. ඊට පස්සේ තව විනාඩි 10කින් 15කින් මෙහෙම දානවා. ඊට පස්සේ තව විනාඩි 10කින් 15කින් මේ ලන්ච් එක ගන්නවා දානවා. ඊට පස්සේ ඒ අපිට ඒක ඩේලි රූටින් එක ඕන කෙනෙක්ට බලලා ඉගෙන ගන්න පුළුවන්. බලලා ඉගෙන ගන්න නෙමෙයි බලලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට ඔයා මොනවද භාවිතා කරන මේ අර අර security method එහෙම නැත්නම් අර මොන වගේ දේවල්ද ඔයා සලකා බලන්නේ? විද්‍යාත්මක දේවල් කියන්න එපා, තාක්ෂණික දේවලුත් කියන්න එපා. සාමාන්‍යයෙන් ඔයාගේ social media routine එක මොකද්ද? දවසේ social media daily routine එක මොකද්ද කියලා මට කියන්න. කතා කරලා කියනවා නම් 0112510510ට ඔයාට පුළුවන් දුරකථන මුතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් 0718893893ට WhatsApp message එකක් දාන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් අපේ TikTok live එකට එන්න. අපි TikTok social media platform එකෙන් ලයිව් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් TikTok live එකට ඇවිල්ලා අපිට direct message එකක් දාන්න. මේ ඔයා social media පාවිච්චි කරන්නේ මොන විදියටද, මොන වගේ දේවල් වලටද? ඔයාගේ social media වල daily routine එක කොහොමද? TikTok daily routine එක කොහොමද? Facebook daily routine එක මොකද්ද ඔයාගේ? Instagram daily routine එක මොකක්ද? අන්න ඕවට කතා කරන්න තමයි අද මම ඔයාට කියන්නේ. රටකජු තියෙනව කනවද? ගොඩන්නේ පොඩ්ඩ ඒ තියෙන රතු පාට රටකජු තියෙන. කියන්න බලන්න රතු රට කජු සුදු රට කජු. වෙලාව 12:00 විනාඩි 23යි. අහගෙන ඉන්නවා මේ Supreme Radio Lunch Break.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතන වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
2: I burst the bodas back of a love with us on
4: the hot. Supreme Radio the welcome show.
3: Satya දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
2: ඩෙංගු රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
4: Supreme Radio.
0: Supreme Radio. Maki hande. Maki rata.

0: නොනවතින සිින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ්බේ.
1: වෙලවදවදුළහයි විනාඩි තිස් හයයි හිතවතුනි, ඔයා මේ හගෙනන්නේ සුප්‍රීම් රේඩියෝ ලංච් බ්‍රේක්. ඉතින් ඉක්මට එන්න, සීග්‍රගාමී වෙන්න. අපි ටික්ටොක් ලයිව් එක පැත්තට, අපි ටික්ටොක් ලයිව් එක පටන් අරගෙන තියෙනවා. පත අපි පටන් ගත්තු ගමන් අපේ පැත්තට මේ පැත්තට ඇවිල්ලා තිනු එක එක රටවල් වලින් කට්ටිය අපිත් එක්කෙනවා. අපි රුත්ව මතක් කරනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පැත්තෙන් අපි වහගෙන බලාගෙන ඉන්නවා. එතකම ජපානෙන් අහිංසා ඉන්න ස්කෝල් ඉඳන් අපි වහගෙන බලාගෙන. ඉතින් හෙටනම් හවස 4:00 ගානක් වෙනවලු. එතකම කුවේට්, කටාර්, ඩුබයි වලින් ඉන්න අපේ සෙට් එක මතක් කරනවා. ගිෂු මතක් කරනවා. ඊට පස්සේ කුවේට් වලින් සුදු ඇවිල්ලා ඉන්නවා. එතකම ෆරීද් ඉන්නවා. එත් එක්කම තව කවුද, තිමේෂ් නිර්මාණ ඉන්නවා, දේශාන් ඉන්නවා, හෙලෝ මැක්සාන්ත කියලා මැසේජ් එකක් දාලා තිනවා, අයිබෝන් අයිබෝන් දර්ශිකා ඉන්නවා. එත් එක්කම තව කවුද, සාන්ත ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න බොහොම ආදරෙන් භද්‍රිකා විජේ සුන්දර අපිව හගෙන බලාගෙන ඉන්නවා ටික්ටොක් ලයිව් එක පැත්තේ. එතකම අපේ ගෙදර කට්ටියවත් එකතු කරගන්න කියලා ගිෂු දාලා තිනවා. අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහන්නයි යන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ, දැන් මේ අපි අද සෝෂල් මීඩියා ගැන කතා කරන්නේ. දැන් අපිට සෑහෙන මැසේජ්ස්ත් ඇවිල්ලා තියෙනවා. මේ පිටරට ඉන්න කට්ටියත් මැසේජ් දාලා තියෙනවා. කොහොමත් මේ ඊයේ දවසේ අද දවසේ පොඩ්ඩක් ඔය සෝෂල් මීඩියා ගැන මේව ගැන කතා කරන්න වැඩි මං යන්නේ ඒ ගැන කතා කරන්න. මේ සමහර දේවල් තියෙනවා අපි හැමෝම ඒ ගැන කතා කරන්න ඕනේ නෑ නේ. සමහර දේවල් තියෙනවා. අන්න ඒ වගේ තමයි දැන් ඔය ට්‍රෙන්ඩ්ස් කියනව නිර්මාණය කරන්නේ તો සෝෂල් මීඩියා වලින් කියලා කියනවනේ නේ. සෝෂල් මීඩියා වලින් තමයි ඔය නිර්මාණය කරන්නේ. හරිද? දැන් ඔය හැම ට්‍රෙන්ඩ් එකක්ම ෆලෝ කරන්න ඕනේද? දැන් හැම ට්‍රෙන්ඩ් එකකම ඔයා යන්න ඕනේද? හැම ට්‍රෙන්ඩ් එකටම ඔයා මේ සෙට් වෙලා ඒ විදිහට යන්න ඕනද? හැම ට්‍රෙන්ඩ් එකක්ම ෆලෝ කරන්න ඕනද කියලා පොඩ්ඩක් මට කියලා දෙන්න. දැන් මට වඩා දන්න කට්ටිය ඉන්නවනේ අපි බලන අහන කට්ටිය නේ. ඒ ඕගොල්ලෝ ඇත්තටම හිතන්නේ සෝෂල් මීඩියා වලට එන හැම ට්‍රෙන්ඩ් එකකටම අපි යන්න ඕනද? හැම ට්‍රෙන්ඩ් එකක්ම අපි කරන්න ඕනේද? නේ, එහෙම ඕනේ නම් ඕනේ කියලා අපිට මැසේජ් එකක් දාන්න. එහෙම ඕනේ නැත්තම් නැහැ කියලා කියන්න. නේ, එහෙම ඕනේ එක හොඳයි නේ. සමහරලාට නේ මේ ට්‍රෙන්ඩ් එකට යන එක හොඳයි වෙන්න පුළුවන් නේ කට්ටියකට. කට්ටිය උත්තරේ කල්පනා කරනකම් අපි යනවා පරසිදු කොළොම්පූරේ. අපිට වියෝලේ නාදයක් ඇහෙනවා.

0: සුප්‍රීම් රේඩියෝ ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01112739180
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: 2026 වසරේ ලෝක ජනගහනය බිලියන 8.3යි.
3: බිලියන 8.3යි.
1: ලංකාවේ ඉන්නවා දළ වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
3: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
1: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර මෙපදනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වසරේ උපත් සිදු වෙලා තියෙන්නේ 80% විතර ආසියානු සහ අප්‍රිකානු මහද්වීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show 89.1 89.3 Supreme Radio.

0: නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්.
1: වෙලාවදව 12යි විනාඩි 48 හේතවතුනේ. හැම ට්‍රෙන්ඩ් එකකටම සෝෂල් මීඩියා වලින් හැම ට්‍රෙන්ඩ් එකකටම යන්න ඕනේ නැහැ කියලා මම නෙමේ කියන්නේ. මම අහපු ප්‍රශ්නට උත්තර විදිහට අපි වහගෙන බලාගෙන ඉන්න සෑහෙන කට්ටිය අපිට කියලා තිනවා හැම ට්‍රෙන්ඩ් එකකටම යන්න ඕනේ නැහැ සෝෂල් මීඩියා වල කියලා. අපිට TikTok පැත්තෙත් කියලා තිනවා, එතකොට WhatsApp පැත්ත බැලුවොත් ඒ පැත්තෙත් කියලා තිනවා. අපි මතක් කරමු WhatsApp පැත්තට මැසේජ් දාලා තියෙන කීප දෙනෙක් ඉන්නවා, අපි අනුරාධව මතක් කරනවා බොහොම ආදරෙන්. එතකම අපි මතක් කරන්න ඕනේ කුමාර අපි වහගෙන ඉන්නවා කියලා තිනවා පිළියන්දල පැත්තෙන්. ඒත් එකම මොරටුවෙන් අපේ ආරයිට් ලක්ෂන් කබල් සෙන්ටගේ සෙට් එකම අපි වහගෙන බලාගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ කියන්නේ අපි TikTok පැත්තේ බලාගෙන ඉන්නවා ඇති. එතකම නාමල්ල බොහොම ආදරෙන් එකතු කරගන්නවා. උපුල් ජයවර්ධන අපි එකතු කරගන්නවා. එතකම සමරසිංහත් අපි එකතු කරගන්නවා අපේ ලස්සන සින්දුවකට. එතකම ප්‍රසාද් අපිට කියලා තිනවා, අයියේ මට දෙන්නකෝ ලස්සන සින්දුවක්. ආ සින්දුවේ නමත් කියලා තියෙනවා, අපි බලමු. කොහොමරි ගමන් නැහැ, ඔන්න ප්‍රසාද්වත් අපි ඊළඟ සින්දුවර එකතු කරගන්නවා. එහෙනම් සෝෂල් මීඩියා වල එන හැම ට්‍රෙන්ඩ් එකකටම යන්න ඕනේ නැහනේ. එහෙම යන්න ඒ කියන්නේ ගියේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඇත්ත තමයි, සෝෂල් මීඩියා වල සමාජනේ එන හැම ට්‍රෙන්ඩ් එකකටම අපි එහෙම යන්න ඕනේ කියලා ගන්නෑ. ඉතින් කැමති නම් යන්න පුළුවන් නේ. දැන් TikTok පැත්ත බැලුවාම නේ අර සමහර සින්දු සිලෙක් කරාම අම්බෝ ට්‍රෙන්ඩ් එක කියන්නේ පුදුම ට්‍රෙන්ඩ් එකක්. වෙලවදව 12යි විනාඩි 49යි අපි යනවා ඊළඟ පැයට. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

ගව පැලසික වූ සැරි ධනක් මඩයේ එරි එරි එදා පැලසික සැරි ආම මතකයි ඊයේ වගේමයි දුතුල්ලව්වේ සරි සරි ආනේ ඩිංගක් ඉන්ද කූය කෑක පොටක් දෙන්න කූ

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යකේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික

ආයුෂ බොහෝ වේවා හිතවතුනි. වෙලවදවල් 1 විනාඩි 8 FM 89.3 නුවාමේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් දෙවනි පැයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. හිතවතුනි ඔයාට පුළුවන් ඉක්මනට TikTok live එක පැත්තට ඇවිල්ලා අපි වහන වගේම මේ පැත්තේ ඉන්නවා නළුවෙක් වගේ කොල්ලෙක්. ඔයාට පුළුවන් මේ පැත්තට ඇවිල්ලා බලාගන්න යන්න TikTok පැත්තට ගිහින් search කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. මොන අපි live එක පටන් අරගෙන පැයක් අවසන් වෙලා තියෙනවා හිතවතුනි. අපි ඊළඟ පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම කැමතියි මුලින්ම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න මේ පැය මිස් කරගන්න එපා. අපේ ගයංග අයියා සඳ දවසේ විශේෂ ගීත මාලාවක් වාට ලබා දෙනවා. බර වැඩි නිකම් විඩක් දුනා වැඩිද, ලස්සනම ලස්සන සින්දු සෙට් එකක් වාට ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් මේ පැය මිස් කරගන්න එපා. දැන් මිස් කරගන්න නැතුව අපි කතා කරන්න ඕන දෙයක් තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට මොනවද මේ සැලකිලිමත් වෙන්න ඕන දේවල් කියලා. දැන් අර මුලින්ම කිව්වනේ අර ට්‍රෙන්ඩ් එකට ඉතින් සින්දුවකට නටනක ඉතින් එහෙම ලොකු අවුලක් නෑ. ඉතින් ඒ වුණාට එන හැම ට්‍රෙන්ඩ් එකක්ම අපි ෆලෝ කරන්න ඕනෙමද නේ? ඕනෙමද කියන්නේ ඕනෙම නම් ඉතින් කරාට කමන්නේ. ඉතින් අපි කාටවත් එපා කියන්න බෑනේ. ඕනෙම නම් කරාට කමන්නේ. දෙවෙනි එක තමයි මොකක්ද දන්නවද? මේක හිතවතුන් යා පොතක ලියලා තියාගන්න. මේකේ Facebook post එකේ මම දැකපු දෙයක්. ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් හොයලා බැලුවාම ඒක ඇත්ත. අනිත් එක මම ඒක මේ ඕන තරම් දැකලා තියෙනවා. මේ මට ඕන තරම් එහෙම කට්ටිය හම්බෙලා තියෙනවා. ඔයා සෝෂල් මීඩියා වල සමහර චරිත දකින්නව නේද? ඒ කියන්නේ හරීම මොනවද කියන්නේ අපි අර එක්ස්පර්ට්ලා වගේ චරිත. මෙයා නම් මේකට එක්ස්පර්ට්. ඊට පස්සේ මෙයා මේවා ගැන ගොඩක් දන්නවා. මෙයා තමයි හොඳම. මේ මෙයා තමයි වැඩියට ගැලපෙන්නේම. මෙයා නම් නියමයි. මෙයා නම් මරු. අපිට එහෙම කට්ටිය ඕන තරම් Facebook එක පැත්තට ගියහම බලා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් Facebook එක හදපු Mark Zuckerberg මහත්තයාටත් වඩා හොඳ කට්ටිය Facebook එකේ ඉන්නවා. Instagram එකේ ඉන්නවා නේ. TikTok එක හදපු කෙනාට වඩා හොඳ කට්ටිය TikTok එකේ ඉන්නවා. මම එක දෙයක් කියන්නම්. ඒ Facebook post එකේ දැකපු ගමන් මට හැගී එන්නේ එකට. මතක තියාගන්න සෝෂල් මීඩියා වල එක්ස්පර්ට්ලා එක වගේ පෙන්නන හොඳයි වගේ පෙන්නන හැමෝම හොඳද නැත. හැබැයි ඉතින් නරකත් හැමෝම නරකත් නෑ. හැබැයි හැමෝම හොඳ නෑ. සෝෂල් මීඩියා වල එක්ස්පර්ට්ලා ඔක්කොම ඇත්ත ජීවිතේ එක්ස්පර්ට්ලා නෙවෙයි.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් මම තුන් උගලට වරු කියන්න බෑනේ
2: back to back සින්දු අහන්න
5: let's go
1: every weekday at 4 p.m. in Porto with Ashi Ali
6: the welcome show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: 2026 වසරේ ලෝක ජනගහනය බිලියන 8.3යි.
8: බිලියන 8.3යි.
7: ලංකාවේ ඉන්නවා දල වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
8: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
7: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දල වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර මිපදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වර්ෂයේ උපත් සිදු වෙලා තියෙන 85 විතර ආසියානු සහ අප්‍රිකානු මහන්දීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
1: අසුනවියයි තුන. Supreme Radio. වගේ අහන්න. වගේ රට.

සෑහෙන්න ප්‍රතිචාර තියෙනවා අපේ මේ අද සිින්දුරිකට කොහොමත් එහෙම තමයි නේ. ලස්සන දවසක් සඳ දවස කියලා කියන්නේ සඳුද දවසේ තමයි දවසෙන් තමයි තීරණය වෙන්නේ අපි සතිය මොනවාගේද ගත කරන්න කියලා. මේ සඳ උදේර නැකඩෙල්ලනේ ඒ විදි ඒ අර මොකක්ද කියන්නේ මේ පළවෙනි අර ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි වචන අධ්‍යයක ඉගෙන ගත්තා. ඉතින් මාත් ලොකුවට තේරුම දන්නේ හැබැයි කොහොමරි මම එක දෙයක් දන්නවා, සඳ දවසෙන් තමයි මුළු සතියම තීරණය කරන්නේ. ඒ නිසා තමයි අපි සඳ දවසර වාට ලස්සනම ලස්සන සින්දුර එකක් අපි ගයන් ගයිය පෙළගස්වල අපිට දීලා තියෙන. ඉතින් මතක් කරන්න ඕනේ අපිට කෝල් කරපු කට්ටිය. අපිට කෝල් කරා වස්කඩුවෙන් අපි වහගෙන ඉන්න අපේ පරණ ෆෑන් කෙනකේ තමයි අපේ අමන්දා. ඉතින් අමන්ද අපි බොහොම ආදරෙන් අහගෙන ඉනවා. ඉතින් අමාව අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. මේ සෑහෙන කාලයක් තිස්සේ අපි වහනනේ අපි හොඳට දන්න අපේ සින්දු රස විදින මේ මොකද්ද කියන්නේ අපි අපේ රසිකයෙක් තමයි අමන්ද කියලා ගැන බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක වස්කඩුව කිව්වහම පොඩ්ඩක් එහාට ගියාම එහාට නෙමෙයි මේ චුට්ටක් ගියාම අපිට හම්බෙනවා කළුතර. ඉතින් කළුතර පැත්තෙන් අපි එකතු කරගන්නවා කැලුමුත් අපිව හැමදාම වගේ අහගෙන ඉන්නවා දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ලස්සනම ලස්සන සුපිරි සින්දු ටිකක් සුප්‍රීම් රේඩියෝ කියනවා කියලා තමයි අපිට කළුතරින් කැලුම් කතා කරලා කිව්වේ. ඊට පස්සේ අපි යනවා මාමණෙල් පැත්තෙන් දේශප්‍රිය අපි වහගෙන ඉන්නවා. අපි දේශප්‍රියවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. මේ වෙලාවේ දේශප්‍රියේ කඩේ ඉන්න දේශප්‍රිය ස්ටෝර්ස් වල ඉන්න හැමෝම වැඩ කරන කට්ටියයි මේ වෙලාවේ කඩේට ඇවිල්ලා ඉන්න කස්ටමර්ස්ලා හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන්ම එකතු කරගන්න අපි රාජගිරියෙන් අපිට දැන් කතා කළා චන්දි මවත්ත බොහොම ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවකට. එහෙම තමයි ඉතින් වැඩේ යන්නේ නේ. එහෙනම් අපිට කතා කරන්න දේවලුත් තියෙනවා. මම ඉක්මනට ආපහු සැරයක් ආවේ අර කෝල් කරපු කට්ටියගේ නම් ටික කියන්න. මොරටු පැත්තේ කට්ටියකුත් ඉන්නවා මතක් කරන්න. ඒ කට්ටිය ඊළඟට මතක් කරනවා. හැමදේම එකපාර කළා හරියන්නේ නැහැ නේ හිතවතුනේ. මෙලවදවල් එකයි විනාඩි 23යි දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අපරණමේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
7: කලර්ස් වල පිළිකෑම
8: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
9: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
10: එතකොට දැන් ආදරේ දැනෙනවද?
9: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
10: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියෙවේ. Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
11: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio.
12: නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.
13: වෙලාව දවල් එකයි විනාඩි 32යි හිතවතුනි. ලන්ච් බ්‍රේක් දෙවනි පැයේ මැද භාගයේ තමයි අපි ඉන්නේ හිතවතුනි. එහෙනම් ඉතින් මේ දැන් අපි අහගෙන බලාගෙන ඉන්නවා ගොඩාක් කට්ටිය. දැන් මෙහෙමනේ, දැන් කට්ටියක් කියනවා TikTok live එක පැත්තේ වෙනම මාතෘකාවක්. හරි, දැන් අපි මුලින්ම යමු අපේ ඔන්නේ අපි කියන මාතෘකාවේ. රේඩියෝ එකෙන් අහන් ඉන්න කට්ටිය දන්න මාතෘකාව, හැමෝම දන්න මාතෘකාව තමයි අද අපි කතා කරන්නේ. සෝෂල් මීඩියා වලින් ඔය පොඩ්ඩක් ඒ පාවිච්චි කරනකොට මොන මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. මොකද මේ දවස්වල මේ දැන් විශේෂයෙන් අද ඊයේ රෑ ඉඳන් සෝෂල් මීඩියා ගැන සෑහෙන්න විචාර අපිට ෆේස්බුක් එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ දකින්න පුළුවන්. විචාර නම් කොහොමත් ඉන්ස්ටග්‍රෑම් නෙවෙයි, ෆේස්බුක් තමයි විචාරවලට ප්‍රමුඛ ස්ථානය ලබා ගන්න. දැන් මේ අපි සෑහෙන දේවල් පෝස්ට් කරනවානේ. දැන් මට අද පෝස්ට් කරන්න ඕන එක මම එච්චර ගණන් ගන්නෑ, පෝස්ට් කරලා දානවා. හැබැයි අපි දෙයක් සෝෂල් මීඩියා වලට පෝස්ට් කරනකොට, අප්ලෝඩ් කරනකොට, පළ කරනකොට සියවතාවක් විතර හිතන්න ඕනේ. මොකද දන්නවද? ඒක අපි අනාගතයේදී. අපි දැන් අද 2026නේ. 2026ේදී අපි අප්ලෝඩ් කරන එක 2050ේදී විතර අපි බලද්දි අපිට මොන වගේ හැඟීමක් දැනේද? දැන් 2035ේදී විතර බලද්දි අපිට මොන වගේ හැඟීමක් දැනේද? මේ අපි අද දෙයක් කරන්න උනර කියනවනේ අපි අර අනාගතය ගැන හිතලා කියලා. මේ අපේ ගෙදර කට්ටියත් සෑහෙන්න මට ඕක කියනවා. ඒක අර හිතර ගන්නවද, ඒ විදිහට වැඩ කරනවද කියන එක ඉතින් අපේ වැඩ. ඒනවට කියනවනේ. කියන නිසා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවාම ඒක ඇත්ත. නේ, එහෙම ඒවා තියනවා ඉතින්. නේ, ඉතින් අපි අර කරන්න කලින් පොඩ්ඩක් අනාගතයේදී මොනව වේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා කරාන සෑහෙන් ප්‍රශ්න වලින් අද අපි මිදිලා. ඒක තමයි ඇත්ත. අපි යනවා කටුපැද්ද පැත්තට. කටුපැද්ද පැත්තෙන් ෆැමිලි එකක් අපි වහගෙන ඉන්නවා අපේ නිර්මලා ආන්ටි. නේ, ඔන්න මේ මට කිව්වා දැන් අපි වහගෙන ඉන්නවා ඒ ඔක්කොම කිලිවිලා කෝල් එකේ අන්තිමට කිව්වා පුතා අපි ඔය ඉක්මනට එකතු කරගන්න මම යනවා මැල්ලුම ලිපේ කියලා තමයි දිවල ගියේ ෆෝන් එක තියලා. කොහොම හරි කමන්නෑ. ඔන්න අපි වහගෙන ඉන්නවා අපි නිර්මලා ආන්ටි ඇතුළු ගෙදර පිරිසම අපි වහගෙන ඉන්නවා. හැමෝම අපේ නර්සරි යන පොඩ්ඩ දෙන්නත් අපේ ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අහනවල අපි බොහොම ආදරෙන් ඒගොල්ලොන්වත් එකතු කරගන්නවා. TikTok live එක පැත්ත ගැන කතා කරනකොට ඒක වෙනම එකක්. කට්ටියක් කියනවා, නුවර කට්ටිය කියනවා. නුවර කියන්නේ පෙම්පාරාදේශයක්. මාතර කට්ටිය කියනවා මාතර හවස තමයි පෙම්මුතුන්ගේ මොකද්ද කියන්නේ පාරාදීසය. ගාල්ල කට්ටිය කියනවා ගාලු කොටුවේ බැම්ම තමයි පෙම් පාරාදීසය. නේ, ගාලු කොටුවේ බැම්ම වගේ. නේ, හවසට ගාලු කොටුව තමයි පෙම්මුතුන්ගේ උයන. කට්ටි එකේකේව කියන හැබැයි මම එකක් කියන ඔයාට මොකක්ද දන්නවද ඔය ගාල්ලි කට්ටි වෙන්න පුළුවන් මාතර කට්ටි වෙන්න පුළුවන් නුවර කට්ටි වෙන්න පුළුවන් කෑගල්ලත් ලස්සනයි කියලා කට්ටි කියන ඔය කොහේ කොහේ කට්ටියත් හම්බෙන්නේ කොළඹදී අනේක හොඳින් මතක තබා ගන්න වෙලාව දවල් එකයි විනාඩි 35යි

0: ප්‍රේම් රේඩියෝ සමුර්බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: මෙහෙම
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
7: The welcome show.
6: I burn සුබදස් නැකවල උදෑසන හදලා.
7: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
6: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
10: 89.1 89.3

එලව දවල් එකයි විනාඩි 48. මෙහෙමනේ කාලය සීමිතයි හිතවතුනි. ඉතින් ඊළඟට නිමේෂ ඇවිල්ලා තියෙනවා සින්දු කැෆේ අරගෙන ඇවිල්ලා තියෙනවා දොර ගාවටමනේ මේ දොරෙන් ඇතුළටම ඇවිල්ලා තියෙනවා. අපිට යන්න වෙලාව තමයි ඒ කියන්නේ උදා වෙලා තියෙන්නේ. දැන් කට්ටිය සෑහෙන කියනවා අපේ ගෑංගයගේ සින්දු ටික නම් මාරයි. ඒ කියන්නේ සමහර සින්දු වලට මතක ඇවිස්සෙනවා කියලා බැනලත් තියෙනවා. ඒත් ඒවත් හොඳයි කියලා දාලා තියෙනවා. ඉතින් එහෙම තමයිනේ. ඔයාට ඔයාගේ මූඩ් එකට ඕනෙම වෙලාවකට සෙට් වෙන විදියට සින්දු අහන්න ඕනේ නේ. අහන්න ඕනේ FM 89.1 89.3 සුප්‍රීම් රේඩියෝම තමයි ඔයා කොහේ කොතන ඉඳියත් ලෝකෙ කොහේ ඉඳියත් ඔයා අහන්න ඕනේ සුප්‍රීම් රේඩියෝ. මොකද ඔයාටම ගැළපෙන ඔයාගේ මූඩ් එකට සෙට් වෙන සින්දු තමයි අපි ප්ලේ කරන්නේ. දැන් ඉතින් අද වැඩි ඉවර කරන්න කලින් කියන්න ඕනේ සෝෂල් මීඩියා ගැන අපි කතා කරේ. දැන් මේ දවස්වල දැන් අද උදේ ගත්තාම ඊ රෑ ඉඳන්ම සෝෂල් මීඩියාවල එක එක කතා. ඒවා මම කතා කරන්නේ නැහැ. ඒවා කතා කරන්න මේ කට්ටිය ඉන්නවා. මම ඔයාට කියන්නේ ඔයා මොන හරි දෙයක් අප්ලෝඩ් කරනකොට පුළුවන් නම් මේක බලන අනිත් කෙනාට මොනව හිතේද කියලා පොඩ්ඩක් හිතලා අප්ලෝඩ් කරන්න. නැත්තම් උදේ පාන්දරට හිමිදිරි උදෑසන කවුරු හරි ඔයාගේ පෝස්ට් එක දැකලා හිත අවුල් වෙනවා නම් ඒකෙන් වැඩක් නෑ. ඒකෙන් ඔයාකින් වැඩකුත් නෑ හිතවතුනේ. ඒ නිසා මේ පුළුවන් නම් මේ අර තම මොන හරි අප්ලෝඩ් කරන්න දාන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අර මේ පෝස්ට් එකේ තිබ්බ එකක් මට කියන්න හිතුණා. සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට අවසන් වශයෙන් මම කියන්න කැමති හිතවතුරේ සෝෂල් මීඩියා එක ඔයා යූස් කරන්න, සෝෂල් මීඩියා එකට ඔයාව යූස් කරන්න ඉඩ තියන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්. මං මැක්. හෙටත් වෙනවා ලන්ච් බ්‍රේක් අරගෙන. දිගටම අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ.

0: ගිරෆ්ටනූන් දැන් වෙලාව දවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ಸಿಂಧು ಕೆಫೆ. දවල් දෙකයි විනාඩි පහයි දැන් වෙලාව. ආයිබෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. අද ජූලි මාසේ 13 වෙනි සඳුදා දවස. සුපුරුදු විදිහට අද දවසේදී සින්දු කැෆේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයා දන්නවා මම නිකන් හිස් අතින් එන්නේ නැහැ නේද? අත් දෙක වනවන එන්නේ නැහැ. ඔයාට හිත පිරෙන්න, කන පිරෙන්න, අහගෙන ඉන්න පුළුවන් වෙන විදිහට රස කතා ගොඩකුවේ ලස්සනම ලස්සන සින්දු ගොඩකි එක තමයි මම හැමදාම සින්දු කැෆේ අරගෙන වාගේ ළඟට එන්නේ. ඉතින් එහෙම ඔයාගේ ළඟට එන මාව පිළිගන්න නම් ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි, ඒ තමයි මේ පැත්තට කතා කරන්න. 0112510510 කෝල් එකක් දෙන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් 0718893983 WhatsApp message එකක් දාන්නත් පුළුවන් ඔයාට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් නහන්. එහෙමත් නැත්නම් තව විදිහක් තියෙනවා, එන්න එන්න එන්න අපේ TikTok live එකට. මම දැන් තමයි live එක ආවේ. ඉතින් ඔයාලට මතක් කරනවා අපේ TikTok live එක පැත්තට ඔහොමම හිමින් හිමින් තට්ටු වෙන්න කියලා. රයිට්, එහෙනම් සුපුරුදු විදිහට ඔය ටික ඔයාලට මතක් කරගෙන අපේ cafe එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලාස්ත වෙන්නේ. අහගෙන ඉන්න හවස 4 වෙනකන්, දවල් 2:07 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 15යි දැන්
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා ඔව් කෙනෙක් මේ පැත්තට එනවා අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ
4: අනිත් අය කරන එකම තමා පුත
3: හරි තව කෙනෙක් එනවා අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ
1: අයියෝ අයියා අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්
6: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: 2026 වසරේ ලෝක ජනගහනයේ බිලියන 8.3යි.
7: බිලියන 8.3යි.
1: ලංකාවේ ඉන්නවා දල වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
7: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
1: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දල වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර මිපදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වර්ෂයේ උපත් සිදු වෙලා තියෙන 85% විතර ආසියානු සහ අප්‍රිකානු මහන්දීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
5: Supreme Radio. මගේ අද මගේ රට.
2: සින්දු කැෆේ.

රටවල් දෙකයි විනාඩි 22යි දැන් වෙලාව. ඔන්න අලුත් වැඩක් ගැන තමයි මේ වෙලාව වට මතක් කරන්න ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් දුක හිතන කාරණාවකුත් තියෙනවා. ඉතින් කමක් නැහැ, එහෙම තමයි නේද? බලමු ඉතින් දැන් දුක හිතුනට පස්සේ අපිට සතුට හිතෙන්නත් පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මොවානා මේ වෙනකොට ලයිව් ඇක්ෂන් මූවි එක රිලීස් වෙලායි තියෙන්නේ. පහුගිය ජූලි මාසේ 10 වෙනිදා තමයි ඔන්න ලෝක පුරා තිරගත කිරීම ආරම්භ කළේ. දැන් හැබැයි කොහොම හරි චිත්‍රපටය පළවෙනි සති අන්තයේ අනපේක්ෂිත ආරම්භයක් සටහන් කරගෙන තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා සතුටුදායක වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මොකද ආදායම අතින් ටිකක් පසුබෑමර ලක් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටයේ පළවෙනි සති අන්තයේදී ඇමරිකන් ඩොලර් මිලියන 43ක ඩොමෙස්ටික් ආදායමක් තමයි ලබාගෙන තියෙන්නේ. ඉතින් මේක වාර්තා අතරට එක් වෙන්නේ ලයිව් ඇක්ෂන් රීමේක් චිත්‍රපටයක් පළවෙනි සති අන්තයේ ලබාගත් අවම ආදායම අතර දෙවෙනි තැනට තමයි ඔන්න මොවානා චිත්‍රපටියේ පත් වෙන්නේ. ඉතින් මේකේ පළවෙනි තැන තියෙන්නේ ස්නෝ වයිට් ෆිල්ම් එක. ඉතින් මේ අඩු ආදායම් ලැබපු ෆිල්ම් මම මේ කියන්නේ ඉතින් අර සතුටු හිතන කාරණාවක් නෙමෙයි කියලා මම ඒකයි ඔයාලට කලින්ම කිව්වේ. කොහොම හරි මොවානා චිත්‍රපටිය පළවෙනි සති අන්තයේදී ලෝක පුරා තිරගත කිරීම තුළින් ඇමරික ඩොලර් මිලියන 95කට ආසන්න ආදායමක් ලබාගෙන තියෙනවා. ඉතින් චිත්‍රපටියේ නිෂ්පාදන වියදම විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 250කට ආසන්නයි. ඉතින් බැලු බැලමට ඉතින් පොඩ්ඩක් ලාභයක් නැහැ ඉතින් එතන. කොහොම හරි මේක මේ ඩිස්නි ආයතනයේ තවත් අසාර්ථක චිත්‍රපටයක් විදිහට මොවානා චිත්‍රපටියේ වාර්තා අතරට එක් වුණාට දැන් මේක පළවෙනි සති අන්තයේ තව ඉස්සරහට යනකොට මේ දේවල් වෙනස් වෙන ඉඩකඩත් බොහොම වැඩි. මතකනේ මයිකල් මූවි එකනේ. මයිකල් මූවි එක එන්නත් කලින් තමයි විචාරකයෙකු මේක සාර්ථක වෙන්නේ නැහැ, මේක හරිම අසාර්ථක වෙනවා, හරිම අසාර්ථක පිටපතක් කියලා එක එක දේවල් කිව්වට රිලීස් වුණාට පස්සේ ඔන්න ආදායම් පිට ආදායම් මේ වගේම රෙකෝඩ් පිට රෙකෝඩ් තියලා තිබ්බා. ඉතින් ඒ වගේ තමයි අපි දැන් ඔහොම වුණාට ඉස්සරහට යනකොට මේ දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. ඔහොම තමයි ඉතින් වැඩේ වෙන්නේ. ඉතින් මොවානා මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තමයි තියෙන්නේ. මම හිතන්නේ මොවානා

නිමේෂන් ෆිල්ම් එක නම් අපි හැමෝම බලලා තමයි තියෙන්නේ. දැන් උන ලයිව් ඇක්ෂන් මූවි එකත් ඇවිල්ලා තියෙන්නේ. ගිහලා බලන්න බලන්න මේ ඔයා දැන් ඇනිමේෂන් මූවි එක බලපු කෙනෙක් නම් බලලා ඔයා ලයිව් ඇක්ෂන් මූවි එක බලලා ඒ වගේද කොහොමද වෙනස් දෙයට වඩා නේද පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ගිහලා බලන්න. රයිට්. එහෙනම් අපි යනවා සින්දුවක් අහන්න. හවස හතර වෙනකම් මම වහගෙන ඉන්න. දවල් 2:24 දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: Happening evening drive එක
4: lead කරන ඔබ
5: ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා ඉතින් ඒ මට උගලට බොරු කියන්න බෑනේ
7: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
8: let's go
9: every weekday at 4 PM in Porto with Ashi Ali
10: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකාලමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1
4: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 Fiber laser, CNC laser, plastic laser, samaga navina laser dakshanin, samarupalaka padakkam pasal nilalanchana, namapur den anarganimawakin bellangila pansalasala, opening production within. Amadanna 01122 739 180.
2: Lokiya tawad dawasakata awadi una. Laksha gahanaka wathura kethal rat wenna patan gatta. Udeeta hadapu teekoppa ek ugurata hissuna. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I work සුබදාසනක බලා උදෑසන
3: හන්න. Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසෙන් නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
8: Travel with Supreme
4: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න
10: 89.1 89.3
7: Supreme Radio
11: Sindhu Cafe
12: Sindhu Cafe

Sindhu Cafe. නාරහින පිට ආමි හොස්පිටල් එකේ ඩෙන්ටල් එකේ වැඩ කරන අපේ සශිනිගේ තමයි අද බර්ත්ඩේ එක. ඉතින් ඔන්න සශිනි, ඔයාට අපි ගානේ චුටි තේගක්.

නාරහේන පිට ආමි හොස්පිටල් එකේ ඩෙන්ටල් එකේ වැඩ කරන අපේ සචිනි රත්නායක තමයි අද බර්ත්ඩේ එක. ඉතින් සචිනි ඔයාට සුප්‍රීම් රේඩියෝ අපි හැපි බර්ත්ඩේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ ආදරණීය නිපුණික අක්කා, ඔයාගේ පවුලේ හැම කෙනෙක්ම, ඔයාගේ යාළුවෝ හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් ඔයාට විශ් කරන්න කියලාත් කිව්වා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා තොන්න සුප්‍රීම් රේඩියෝ අපි ගොඩක් ආදරෙන් ඔයාට ප්‍රාර්ථනා කරනවා සචිනි. රයිට්, එහෙනම් අපේ සචිනිට විශ් කරගෙන අපි යනවා හින්දි සිංදුවක් අහන්න. හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: சிந்து கஃபே.
1: තුනයි විනාඩිය 8යි දැන් වෙලාව යන රැස්ත වෙන්නේ TikTok live එක පැත්තට අපේ අලෝ සෙට් එකේ ඉන්නවා මම බලාගෙන මම ඒකලක මතක් කරනකන් ඉතින් සුපුරුදු විදිහට අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ කවුද ඔබද මමද නෑ අපි දෙන්නමනේ මේ සාෂ් ඒවයි හිනද මේ සාෂ් නොයාව තමයි ඉස්සලම එකතු කරගන්නේ අද live එකට පළවෙනි comment එක වදාපු නිසා right ඒ වගේම අපේ ගිෂු ඉන්නවා කෑකල්ලෙන් ආදිත්‍ය ඉන්නවා මගේ voice එක ලස්සන එකව thank you ආදිත්‍ය වාට එතකම චන්දර ඉන්නවා අපේ ගාල්ඩෙන් රිෆාත් ඉන්නවා ඒ වගේම දේශාන් ඉන්නවා ජා ඇලෙන් නිලන්ති ඉන්නවා ගෙහන් ඉන්නවා ඇලෙක්ස් ඉන්නවා හොමගමින් ඒ වගේම රාජන් ඉන්නවා දමිත ඉන්නවා රොහාන් ඉන්නවා ඒත් එක්කම නිෂා ඉන්නවා කුවේට් වලින් තරිදු ලක්ෂණ ඉන්නවා සුනෝ ඉන්නවා කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිල්ලා ශාලුක ඉන්නවා ඇන් ඉන්නවා ගුණරත්න ඉන්නවා කුණා ඉන්නවා යෝකේ වලින් තමරා ඉන්නවා ජෙරමියා නෙහෙමියා ඉන්නවා චිගා ඉන්නවා සමීම ඉන්නවා රංගි ඉන්නවා රංග ශිහාන් ඉන්නවා thank you so much රංග ඔබට gift කොඩක් දුන්නා thank you thank you thank you so much එතකම අපේ තුෂාර ඉන්නවා එතකම කමල් ප්‍රියන්ත ඉන්නවා ෂමෝ ඉන්නවා නිලු ඉන්නවා මනෝබවගේ ඉන්නවා මංජුල ඉන්නවා ඒ වගේම ජපානෙන් අපේ සසේ ඉන්නවා ඒ වගේම අපේ තාමරත් ඉන්නවා මේ විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ අපේ TikTok live එකෙන් ඒ වගේම මට කතා කරපු යාළුවෙකුත් ඉන්නවා එයාවත් එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට මොනටුවෙන් රවී කතා කරා ෂෙහන් වයි ෂෙහාර වයි සුගත් අය වයි සුරිය වයි කුමාර වයි ඕන ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා එතකම සුජීරෝ ඉන්නවා ඉතාලි වලින් මං හිතන්නේ මහරි නේද සුජීරෝ ඕකේ ඕන සුජීරෝ ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා හරි මේ විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ එහෙනම් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා නවතින්නතුව සින්දුවක් අහන්න හවස 3:00 විනාඩි 10යි දැන්

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: හැමතේම හරියයි කියලා හිතන්න බැරි දවස්වලත් ඉදිරියට යන එක ජයග්‍රහණයක් කරගන්න.
2: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් නැතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: රැනිමේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානමය හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිලි කැම
2: යාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: 2026 වසරේ ලෝක ජනගහනය බිලියන 8.3යි.
6: බිලියන 8.3යි.
2: ලංකාවේ ඉන්නවා දළ වශයෙන් ගත්තොත් එහෙම කෝටි 2.33ක්.
6: 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
2: එහෙම ගත්තොත් හරි. එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 363,000 විතර වෙනවලු. දවසකට සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර මෙපදනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතරිනුත් වැඩියනොත් 2026 වසරේ උපත් සිදු වෙලා තියෙන්නේ 85% විතර ආසියානු සහ අප්‍රිකානු මහන්දීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ.
3: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. අසුනාවේ එක 89.3 Supreme Radio.

හවස තුනයි විනාඩි 21යි දැන් වෙලාව. ඉතින් ඔන්න තවත් ඔයාට අලුත් කතාවක් තමයි කියන්න යන්නේ. මේක අලුත් කතාවක් නෙවෙයි ඇත්තටම. මේක ටිකක් පරණ කතාවක්. හැබැයි මේක දැනගන්නේ අපි තමයි. දැනගන්නේ අද තමයි ඕගොල්ලෝ මගේ. දැන් මේ මාර වැඩක් වෙනා තියෙන්නේ. පිටපතේ තිබිච්ච නැති දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ තමයි ඉන්දියානු සිනමා ඉතිහාසයේ ලෝකෙ පුරාම අන්තර්ජාලය ඔස්සේ වැටිම නැරඹුම් වාරයක් සටහන් කරපු පළවෙනි සිනමා ගීතය තමයි සංජය ලීලා බන්සාලගේ දේව්දාස් චිත්‍රපටයේ මధుරි සහ ඓශ්වර්යා ඉන්න ඩෝලරේ ගීත. ඉතින් මේක තමයි ඉස්සල්ලාම පළවෙනි සිනමා ගීතය බවට පත්වුනේ වැඩිපුරම විවස්තියන. කුමාරි බන්සාලි මේ ගීතයට විතරක් මේ ගීතෙන් විතරක්ම අන්තර්ජාලය ඔස්සේ හම්බ කරගත්ත මුදල ප්‍රකෝටි ගණනක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙද්දත් පුළුවන්. හරි, ඉතින් ඒක ඒ වගේම තමයි ඔයා දන්න දෙයක් තමයි මේක තියෙන. මේකේ මේ දැන් නැටුමනේ මේ ඩෝලරේ ඩාන්ස් එක තියෙනවානේ. මේ නැටුම පළවෙනි පිටපතේ තිබිලා නැහැ. කොහොමහරි මේ දේව්දාස් කෘතියට අදාළව බන්සාලි මුලින්ම ලියපු තිර රචනයේ පාරෝ සහ චන්ද්‍රබකි කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි පස්සේ ෂූටින් අතරතුරදී බන්සාලිට අදහසක් ඇවිල්ලා තියෙනවා පාරෝ සහ චන්ද්‍රමුඛී අතර සංකේතාත්මක හමුවීමක් තියෙන්න ඕන කියලා. ඉතින් ඕන ඒක නිසා ඒ අනුව ඔහු පිටපට වෙනස් කරලා කොහොමරි මේ දෙනගේ හමුවීමක් සහිත කොටසක් මේකට ඇඩ් කරනවා. හැබැයි ඒත් එක්කම එහාට තව දෙයක් තියෙනවා. දැන් මෙච්චර ස්වරූපී යුග රාජිනියන් දෙන්නෙක් එකට හමු වෙලා නිකන් ඔහේ යන්න දෙනවට වඩා නිකන් ඒකෙන් පළක් නැති වෙනවා නිකන් ඔහේ හමු වෙනවට වඩා. ඊට පස්සේ තමයි මෙයාට අයිඩියා එකක් එන්නේ. නෑ, මේ දෙන්නව එකතු කරලා සින්දුවක් දාන්න ඕනේ මේකට කියලා තමයි කඩමුඩියට අග්ගාලා තිර පිටපත වෙනස් කරලා මේ ගීතය ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ පිටපතටද හානි වෙන්නේ නැති වෙන විදිහට මේ ගීතය ඇතුළත් කරනවා. ඒ වගේම මේ ගීතය වෙනුවෙන් ඔහු දින ගණනාවක් මధుරස ඓශ්වර්යාව පුහුණු කරනවා. කොහොමෙන් කොහම හරි පස්සේ ඇඩ් කරපු මේ ගීතය නිසා වෙන්නේ ඒක. මේ ඩෝලරේ ගීතය ඇඩ් කරාට පස්සේ මාధుරි වෙනුවෙන් තිබ්බ තව එක ගීතයක් චිත්‍රපටයෙන් ඉවත් කරලා තියෙනවා. කොහොම හරි අද කියන්නේ ඊයේ දේව්දාස් ෆිල්ම් එක රිලීස් වෙලා අවුරුදු 24ක්. බලන්න අවුරුදු 24ක් මගේ වයස. හැබැයි ඉතින් කොච්චර ඒක පරණ වුණත් අදලත් අපි බලනකොට සහ මේ ෆිල්ම් එකේ සින්දු ඇහෙනකොට තවමත් ඒ පරණ ගතිය අපිට දැනෙන්නේ නැනික අද ඊයේ වගේ. අද ඊයේ ෆිල්ම් එක බැලුවා වගේ නේද? කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දු ලස්සන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් හරිම ආකර්ෂණීය ගීතයක් තමයි මේ බොලිවුඩ් වල නිර්මාණය වෙච්ච මේ ඩෝලරේ ගීතය. ඉතින් මේ ගීතය ගැන කතා කරපු නිසා මගේ ඔළුවට පුංචි අයිඩියා එකක් ආවා. ඒ තමයි දැන් ඩෝලරේ සින්දු ඇහුවොත් හොඳයි කියලා.

0: 89.1 Supreme Radio.
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝජී ගන්න.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: I burn සුබදාසනක බලා උදෑසන හරි.
3: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනදි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1
3: Supreme Radio.
0: Supreme Radio.
3: Supreme Radio.
0: මගේ හඬ, මගේ රට.

හවස තුනයි විනාඩි 35යි දැන් වෙලාව. ඔන්න රෙකෝඩ් එකක් ගෙන තමයි මේ වෙලාව මෙයාට කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පහුගිය අප්‍රේල් මාසයේ 22 වෙනිදා ලෝකෙ පුරාම තිරගත වීම ආරම්භ කරපු මයිකල් චිත්‍රපටිය ගැන තමයි වාට මේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ තමයි ඇමරිකන් ඩොලර් බිලියන ආදායම සීමාව පහු කරන්න ඔන්න මයිකල් ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ඉතින් මේක වාර්තා අතරට එක්වන්නේ චරිතාපදාන කාණ්ඩයේ චිත්‍රපටියක් බිලියනීය සීමාව පහු කරපු පළවෙනි සහ එකම අවස්ථාව මේක විදිහට. ඉතින් ඒ අනුව වැඩිම ආදායමක් ලැබපු චරිතාපදාන කාණ්ඩයේ චිත්‍රපටිය වන්නේද මයිකල් ෆිල්ම් එක විතරයි. ඉතින් මේ මයිකල් ෆිල්ම් එකේ නිෂ්පාදන වියදම විතරක් ඇමරිකා ඩොලර් මිලියන 200කට ආසන්න වුණා. ඔන්න දැන් මේ වෙනකොට බිලියන එක ඇමරිකා ඩොලර් බිලියන එක ආදායමක් ලැබලා තමයි තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ වගේම හොඳම දේ තමයි විශේෂම කාරණේ තමයි විචාරකයන් කලින් මයිකල් චිත්‍රපටිය ආදායම් අතින් අසාර්ථක වෙනවා කියලා වර්ග කරලා තිබ චිත්‍රපටියක්. ඉතින් ඔන්න ඒකට හරිම උත්තරේ ඔන්න ප්‍රේක්ෂකයන් විසින් මේ වෙනකොට ලබා දෙන අවසන්. මං ඒක තමයි ඉස්සලත් කලින් කිව්වේ ඔය එන්න කලින් එක එක කට්ටිය එක එක කතා කිව්වට ඊට පස්සේ අපි සද්ද නැතුව වැඩ පෙන්නමු කියලා. දැන් ඔන්න ඒක තමයි මේ මයිකල් චිත්‍රපටියට වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ වෙයි කියලා මටත් හිතුණා මොනා චිත්‍රපටිය. බලමු බලමු කොහොම වෙයිද දන්නේ නැති ඔය දේවල් එකම විදිහට තියන්නේ නෑ නියානේ වෙනස් වෙනවානේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි චරිතාපදන කාණ්ඩේ බිලියනේ කියන්නේ ඇමරිකා ඩොලර් බිලියනේ සීමාවට ආපු වැඩිම ආදායමක් ලැබපු චිත්‍රපටිය විදිහට මයිකල් චිත්‍රපටිය මේ වෙනකොට තේරිලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය කතාවත් ඔයාට මතක් කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. ඊට කලින් ඔයාට මතක් කරනවා මේ පතර එන්න ඕනේ කොහොමද කියලා. 011 2510 510ට කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් 0718 89 3 89 3ට WhatsApp message එකක් දාන්න කියලා තමයි මතක් කරනවා. හවස 3:37 දැන්

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
2: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: Let's go
7: Every weekday at 4 p.m. Dimpotta with Ashi Ali
8: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
9: එතකොට දැන් ආදරේ දැනෙනවද?
8: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
9: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
8: සතියේ දින බලා රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: එන්නේ

0: Sindhu Cafe.
1: සකයි දැන් වෙලාව යන්න වෙලාව ඇවිල්ලයි තියෙන්නේ. ඉතින් ආශය වෙලා ඉන්න ටෙම්පට වුන අරගෙන ඔයාලට පුළුවන් හවස 4 ඉඳලා ආශිත් එක්ක ටෙම්පට වුන හන්ද. එහෙනම් ඉතින් මට යන්න අවසරයි. අද ගියාට හෙට දවල් දෙකට සුපුරුදු විදිහට සින්දු කැෆේ අරගෙන මම එනවාගේ ළඟට. රස කතා ගොඩක් වේ. ලස්සනම ලස්සන සින්දු ගොඩක් වී එක්ක. එතක සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ඒ වගේම අතකට මසු නවය කියන මසු නවය තුනෙන් සුප්‍රීම් රේඩියෝ හන්නත් අමතක කරන්න එපා. දෙකට අපි එක එන්න ගෙහින් එන්න. හවස 3 වෙනාඩි 52යි දැන් වන්දිමේෂා.

0: රයිට් වෙලාව හවස 4යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: Han hette du, hette du.
1: හවස හතරයි විනාඩි එකයි සුබ සැන්දෑවක් හිතවතුනි. සතියන්තය කෙසේද? මට නම් ඉතා හොඳයි, ඉතාම හොඳයි. ඒ වගේම සඳුදා දවස ඉතාම ජයග්‍රහණ විදිහට තමයි අද දවස ආරම්භ කරේ මම. මට හොඳ කමෙන්ට් එකක් දීලා තිබ්බයි කෙනෙක් කෝල් කළා. හරි, ඒ කතාව පස්සේ කියන්න. ඔයා වෙනුවෙන්ම රාජගිරිය චන්දිමා, ඔයා වෙනුවෙන්ම අද දවසේ මම ප්‍රෝග්‍රෑම් එකට ආවා. රයිට්. ඉතින් සතියකට පස්සේ ආවට පස්සේ, සතියන්තයකට පස්සේ ආවට පස්සේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් ඒ නිසා මම ගොඩක් දේවල් අරගෙන ඇවිල්ලා තියෙනවා අද දවසේ කතා කරන්න. මේ ඔයාට කවදා හරි දැකලා තියෙනවද, ඔයා කවදා හරි දැකලා තියෙනවද එකම කාර් එක, එකම මාදිලිය, එකම සමාගමෙන් හැදුවත් ඇමරිකාවට, යුරෝපයට යවද්දි ක්වලිටි එක එක විදිහකුත්, ඉන්දියාවට හරි ලංකාවට හරි අපි වගේ රටකට යවද්දි ක්වලිටි එක තව විදිහකුත් එනවා කියලා ඔයා දැනගෙන හිටියාද? ඒක එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? කවුද එහෙම කරන්නේ? එහෙම නොකරනවා නම් ඒකට හේතුව මොකක්ද? අද දවසේ අපි කතා කරනවා. ඒක තමයි අද දවසේ මගේ කතාව. ඊට අමතරව තව රස කතාවක් තියෙනවා. ඒක මගේ කතාවක්, ඒක පස්සේ කියනවා. හැබැයි මේ ඔක්කොම කතා කරන හවස 6 වෙනකම්ම මහගෙන ඉන්න ඕනේ මාව. FM 89.1 තමයි මම එන්නේ සුප්‍රීම් රේඩියෝ ඔයාගේ ගෙදරට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් තව ක්‍රමයක් රේඩියෝ අහන්න, බලන්න දෙකම කරන්න පුළුවන්කම තියෙනවා. යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට. එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපේ TikTok ලයිව් එකට එන්න. මගද ඇත්තටම ලයිව් එකක් එන්න නෙමෙයි හිටියේ. ඒකට මට හිතුන අන්තිම මොහොතේ මම තීරණය කරන්නේ නැහැ මම ලයිව් එකට එනවා කියලා. කවුරු වෙනුවෙන්ද? රාජගිරිය චන්දිමා වෙනුවෙන්. චන්දිමා, අපි කතා කරමු. එන්න මේ පැත්තට. මම ආරාධනා කරනවා මට කෝල් කරන්න කියලා. 0112 510 510 හොට්ලයින් එකට. එහෙම නැත්නම් 0718 89 89 89 අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයගලගේ අදහස්, යෝජනා, චෝදනා, ගල් මුල් හැමදේම මේ පැත්තට එවන්න. මං ආසයි ඔයාලගේ චෝදනා මට කතා කරලා කියනවට. ඒ නිසා තමයි හොට්ලයින් එක මතක් කරේ. කවුරු හරි අහගෙන ඉන්නවා නම් මට අකමැති කෙනෙක් හෝ කැමති කෙනෙක් කෝල් එකක් දෙන්න ප්ලීස්. පටන් ගන්නවා කොට්ටාව පැත්තට ගිහිල්ලා අද දවසේ. ටෙම්පෝ ටාව්. මගේ නම ආශී.

හවස හතර විනාඩි 13යි වෙලාව. පොඩ්ඩක් ඉන්න කතාවත් වෙනවා කියන්න. මේ දවස්වල සෝෂල් මීඩියාවල හරි හරි දේවල් සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ අද උදේ තිත්තාම කනගාටුදායක සිද්ධියක් සිද්ධ වුණා. අර මේ කතා කරන්න ඕනෙත් නෑ ප්‍රසිද්ධ මාධ්‍යවල. සමාජ මාධ්‍යවල නම් ඉතින් ඕන දෙයක්නේ. අපි ලයිසන් එකක් තියෙන ආයතනයක් විදිහට අපි ඒවා කතා නොකර ඉමු. රයිට්. තමක් නෑ. කොහොම වුණත් මේකම වන්දනාගාරයේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක අදාළව මම කිව්වා ඔය එක්කෝ ජීවත් වෙලා ඉන්න රැඳවියෙක්, එහෙම නැත්නම් ඔය වැඩේට සම්බන්ධ කෙනෙක් හරි මොනවා හරි කෙනෙක්ව ඉන්ටර්විව් එකකට යූටියුබර් කෙනෙක් ගෙනාවේ නැත්නම් මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙනවා කියලා. හරිද? හරියටම හරි. මම දැක්කා ඒක ඉන්ටර්විව් එකක් තියෙනවා. මේකම බන්ධනාගාරය ඇතුළේ වුණු සිද්ධියෙන් නැති වුණු රැඳවියෙක්ගේ අම්මා කෙනෙක්ව එක්තරා යූටියුබ් චැනල් එකක් හරි එහෙම නැත්නම් ඔය පේජ් කාරෙක් හරි ඉන්ටර්විව් එකක් කරනවා මම දැක්කා. ඔයත් දකින්න ඇති අර ගයන් සම්පත් කියලා අවුරුදු 31ක පුද්ගලෙක් ඒ අම්මගේ පුතාලා දෙන්නම බන්ධනාගාරේ. දෙවෙනි පුතා තමයි මේ නැති වෙලා තියෙන්නේ. ඒ අම්මගේ පුතාලා දෙන්නම බන්ධනාගාරගත වෙලා ඉන්නේ. ඒ අම්මා කියනවා පළමු අවස්ථාව නෙමෙයිලු බන්ධනාගාරගත වුණා. ඒ වගේම අයිස් නිසාම තමයිලු කලිනුත් බන්ධනාගාරගත වුණේ. කිසිම වෙන වැරද්දක් කළෙත් නෑලු. විකුණුවේ නෑලු, බිව්වා විතරයිලු. ඒකත් ඉතාම සුළු ප්‍රමාණයක්ලු. ඒ ඉන්ටර්විව් එක මං හිතන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ අම්මා තව කියනවා පුතා කුඩු විකුණුවේ නෑලු. අජිනමොටෝ වගේ අර කුඩු జాතියක් තියෙන්නේ. අන්න ඒව තමයිලු අයිස් කියන්නේ, අයිස් බිව්වලු. හැබැයි මේ පාර පොලිසියෙන් අල්ලගෙන ගියේ ඒ පොඩ්ඩක් අතේ තිබුණ නිසාලු. 1500ට ලොකු ගාණක් ගන්නත් බැයිලු. මාරයිනේ. තව මේ අම්මා කියනවා පොලිසිය කියන හැම බොරුවක්ම මහේස්ත්‍රාත්තුමා පිළිගන්නවලු. ඒ නිසාලු එයාගේ පුතාලා දෙන්නම බන්ධනාගාරගත වුණේ. තවත් කියනවා නිලධාරීන්ට පළවෙනියෙන්ම උගන්වන්නලු බොරු කියන එක නවත්තන්න කියලා. එහෙම තමයි මේ අම්මගේ කතාව. ඒ කියන්නේ සියලුම රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් අතර සියලුම දෙනා බොරු කියනවලු. ඒ බොරු කියන එක නවත්තන්නලු මේ අම්මා කිය. හරි. දැන් මම කරන්නම් ඒකට පිළිතුරු කතාව. මටත් බෑනේ අනුන්ගේ දේවල් වලට හොට නොදා ඉන්න. මට මොකද්දෝ පුරුද්දක් තියෙනවා නේ අනුන්ගේ දේවල් වලට හොට දාලා මොකක් හරි කියවන එකක්. ඒ නිසා මම ඒක මට හිතුණා. තව තියෙනවා. අප කියනවා මේක වැරද්ද රජේලු. නෑ මේ ඒ කියන්නේ එක එක ජනාධිපතිවරු, ඇමතිවරු ඒගොල්ලෝ නැව් පිටින් මේ මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාවේ නැත්නම් අපේ ළමයින්ට කොහෙන්ද මේව බොන්න ගෙන්නන එක තමයිනේ වැරද්ද. එහෙම කියලා තේ අම්මා කියනවා. මට අනුවන ඔක්කොටම කලින් මේ බන්ධනාගාරගත වෙලා ඉන්න උන්දලගේ මායවුන් ටික ගෙදර උන්දලා ඔක්කොම පුනරුත්ථාපනය කරන්න ඕනේ. හරිද? පුදාලා පාවිච්චි කරන මත්ද්‍රව්‍ය වල පාට හැඩය ගැන ඔක්කොම අම්මා ගානට දන්නවා. මරු අම්මා. අම්මා කතා කරන්නේ රුපියල් 20 අයිස් පැකට් එකක් බිලෙන් දිද්දි ගෙදර මේ කුද්දලගෙන ගිහලා බන්ධනාගාරගත කරා වගේ තමයි ඒ අම්මා කතා කරන්නේ. පොඩි කාලෙම ගහලා වැරද්ද නිවැරද්ද පෙන්නලා දරුව හදන්නේ නැතුව අකාලේ මැරෙලා ගියාම ගොන් කතා කියනවා ඇවිල්ලා. ඒවා ෆෝම් කරන මීඩියා කියලා කියන්නත් බෑ ඒවට. මේ සමාජ මාධ්‍ය හසුරුවන පුද්ගලයෝ ඒ වගේ මිනිස්සුන්ව මේ ඉන්ටර්විව්ස් වලටත් ගෙන්නනවා. චුට්ටයිනේ බීලා තියෙන්නේ, අපරාධ නඩු දාලා තියෙන්නේ, පොඩ්ඩක් තිබ්බ කියලා හරි ආඩම්බරෙන් කියන්නේ අම්මා. බලන්නකෝ නේද මාරයි අම්මා. මම දන්නේ ඔයගොල්ලෝ බැලුවද නැද්ද කියලා. දැන් කාලේ පාසල් පද්ධතිය තුළත් මේ වගේ අම්මලා හම්බ වෙනවා. ඇත්තම කතාව දරුවෙකුට දඬුවමක් දෙන්න බෑ, දරුවගේ වැරද්ද අනුමත කරන්නේ නෑ. ඔයත් ඒ වගේ අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි නම් මේ අහගෙන ඉන්නේ. දැන් මටත් බනි ඈ. හැබැයි මතක තියාගන්න කවද හරි බන්ධනාගාර ගේට්ටුවක් ඉස්සරහා අඬ අඬා ඉන්න සිද්ධ වෙනවා එහෙම දරුවෙක් හැදුවොත්. ඒ විදිහට නම් ඔබ ඔබේ දරුවව හදන්නේ. අයිස් කියන්නේ හරි භයානක දෙයක්. හැබැයි උණු කෙනා පුනරුත්ථාපනය කරලා හදන්න බෑ. හරි නිකන් සොම්බි වගේ සම්බන්ධයෙන් හොඳ කෙනෙක් පොඩ්ඩක් ඔවා ගූගල් කරලා බලන්න. එහෙම උන්දලා බන්ධනාගාරවල තමයි ඉන්න ඕනි. සමාජෙ නෙමෙයි ඉන්න ඕනි නේ. අනිත් එක මේ තමන්ගේ දරුවෝ තමන් හරියට හදාගන්නේ නැතුව නිලධාරීන්ට, ජනාධිපතිලට, ඇමතිලට බැනලා වැඩක් නෑ යෝධිය, තේරුම් ගන්නකෝ. මේ වගේ වැඩසටහන් කරන මිනිස්සුන්ව සහ මේ වැඩසටහන් වාරණය කරන්න ඕනේ. ওই වගේ නූගත් මිනිස්සුන්ගේ දේවල් සමාජගත කරනවා. ඒතරම් අවශ්‍ය නෑනේ. මම දන්න තරමින් නම් ආණ්ඩුව මේ දවස්වල වැඩිපුර ගෙන්නන්නේ කීරි සම්බයි, තෙලුයි. අයිස් ගෙන්නලා විකුණනවා කියලා මම මේ වීඩියෝ එක දකිනකම් මම දැක්කේ නෑනේ. ඔයගොල්ලෝ දැනගෙන හිටියද? නෑ නේද? එහෙම දන්නේ නෑ. කීරි සම්බදම වැඩිපුර ගෙන්නන්නේ. ඊට අමතරව තෙල් ගෙන්නනවා වැඩිපුර. ආණ්ඩුවට ඒ ටික තමයි කරගන්න බැරුව දඟලන්නේ. ඒ වීඩියෝ එක දැක්කම ඇත්තටම මට මතක් වුණේ මගේ අම්මයි තාත්තයි. අපේ අම්මා වැරද්දක් කළාම
පොඩිද ලොකුද කියලා බැලුවෙන, ගෙදරද පාරදි කියලා බැලුවෙන, හරිද වැරදිද කියලා බැලුවෙන, ඔය වගේ සුද්ද කළෙත් නෑ. වැරද්ද නම් වැරද්ද, වැරද්දට මගේ නම ඇඳිලා තිබ්බත් සඳ ගුටි තමයි. ඒ බයටම හැදුනා. තාමත් ඉස්සර වගේ ගැහුවේ නැති වුණාට ඒ බය තියෙනවා. එහෙමත් නෑ, තාමත් දෙනවා අතට අහුවෙන එකෙන්. ඇත්තටම අපි වින් කරන්න ඕනේ වගේ දෙමව්පිය ලැබෙන්න. ඔයා බලින්න ඕනි ආණ්ඩුවට නෙමෙයි යෝධියේ, හිට්ලර්ට. දන්නවද, එයා තමයි මේ අයිති මේ වලට අයිතිකාරයෝ. එයා තමයි මේවා හැදිවේ එයාගේ හමුදාවට දෙන්න. එයා හැදුවේ නැත්නම් අද ඔයාගේ පුතාට පාවිච්චි කරන්න අයිස් ඔය වගේ මද්‍රව්‍ය එකක්වත් නැහැ. මේ යෝධියේ ඒ කතාවවත් දන්නේ නැහැ. හරිද? ඒ නිසා තමන්ගේ දරුවෝ හරියට හදාගෙන තමන්ගේ දරුවාට දඬුවම් කරන්න ඕන තැනදී දඬුවම ලබා දෙලා, තමන්ගේ දරුවාගේ වැරද්ද වහලා ඒක නිවැරදි කරන්න සමාජයට අපවාද නගලා චෝදනා කරලා වැඩක් නැහැ. තමන්ගේ දරුවා තමන් හදා ගන්න ඕනේ. දෙමව්පියෝ විදිහට දරුවන් මේ ලෝකෙට බිහි කරලා විතරක් වැඩ නැහැ, දරුවෝ හරියට හදලා සමාජගත කරන එකත් දෙමව්පියන්ගේ වගකීමක්. එහෙම නැත්නම් ඉතින් දරුවන්ට ඉන්න සිද්ධ වෙන්නේ බන්ධනාගාරවල තමයි. ඒ වෙනුවට ඉතින් රටේ ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩකුත් නැහැ. රටේ මිනිස්සු කොහොමත් හදන්න බෑ. අපිට පුළුවන් අපේ ගෙදර පවුල හදාගන්න.

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: ලෝකේ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
10: නෑ.
9: හාඩ දාඩම්බර නේද? හොන්නයක් ගන්න වාහනයක් ඉන්න ඕන. නේද?
10: හොඳ ප්‍රගතියක්.
9: සන්තෝෂයි අත්තරම නේද?
10: යසයි.
9: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බෙලා තියෙනවා
10: කියලා.
9: මං කල්පනා කළේ يعني ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි. පේනවනේ දැන් තදබදිය කොහොමද කියලා. දෙල් කඳහන්දී පෑ දෙකක් අතර ඉන්න ඕනේ හැමසර හැමදාම.
10: උදේට මට හයමාර වෙනු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නන බොරු
9: වැඩට එනවා කිනවා හීන සමහර වෙලාවට
10: හීන බොරු ඉති
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.

හවස හතරයි විනාඩි 29යි අපි එනවා. කොයි පැත්තටද අපි යන්න හදන්නේ? පානදුරේටද බය යන්න හදන්නේ? WhatsApp එකෙන් message කතාලා තිනවා ගාය ජගත්පට කවියක් ලියලා තියෙනවා. කවිය කියන්නයි මං ලෑස්ති වෙන්නේ. වෙනසක් නෑ හැමදාමත් සිනහව නම් එක වාගේ. අනේ අම්මෝ මේ කෙල්ලව වටිනවා මසුරන් වාගේ. මිල කරන්න බෑ කිසිදා ආශියෝබේ ඇති ඇති අගේ. මේ ලස්සන කෙල්ල සොයා යමු අපි සුළඟක් දිගේ. ඕ තැන්කූ. අරේ වා තැන්කූ ජගත්, තැන්කූ සෝ මච්. ඊට පස්සේ මම එනවා කොහටද? අපි යනවා ඉතාලිය පැත්තට. මං ඉතාලියේ තනි වෙලා නැහැ. පැදුම් ඔයා ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ එනවා ඉතාලියදල ගැලීම මොරටුව පැත්තට. අපි මොරටුව ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් එකතු කරගන්න. රන්දික, මදු, ලක්ෂාන්, අසංක මේ කට්ටි ඉන්නවා ගොඩක් ආදරෙන්. මතක් කරන්න ඕනේ. ඒ වගේම අද දවසේ පළවෙනි කමෙන්ට් එක මගේ ලයිව් එකට දැම්මේ ෂාරක. ෂාරක ප්‍රනෑන්ඩු ආදරෙන් මතක් කරනවා. ඒ වගේම චන්දන 669 වා, ඒ වගේම භාග්‍ය ඉන්නවා නුවරින් ආව එකතු කරගන්නවා. මට සින්දුවක් දෙන්නකෝ කියලා කියනවා. සින්දුරන් දෙන්න බෑ, අද සින්දු දෙන දවසක් නෙමෙයි. ප්‍රසංග ඇවිල්ලා ඉන්නවා කොරියාවලින්. කොරියාවල කොල්ල සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කුමානායක, හලෝ, හයි, කොහමද? ඔයාවත් එකතු කරගන්නවා. ඒ දෙකම භාග්‍යම එකතු කරගත්ත අද නුවරින් ඕනේ. හරි, මගේ මදු ඉන්නවා ත්‍රිංක වලින්, ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම රම්ම ඉන්නවා කුවේට් වලින්, ආදරෙන් මතක් කරනවා ඔයාව. මදු ත්‍රිංකෝ හයි එකක් පදාන්නකෝ අප්පා. එක්කෝ තැන්කියු කියන්නකෝ අප්පා. මොනවද අප්පා? හරි, ඔකේ. ඒත් එක්ක මමට කෝල් කර අපේ මලා, කඩුවෙල මලා, කඩුවෙල මලා ඔයාව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ලොරපත් ඉන්නවා, තුවන් ඉන්නවා, සුප්පෝ ඉන්නවා, සම්පත් ඉන්නවා. මේ කට්ටිය ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මාව අහගෙන ඉන්න, මට කෝල් කරනවා. මං කතා කරන්න හරි ආසාවෙන් ඉන්නේ. අද කෝල් එකක් දෙන්නකෝ අයියෝ. 0112 510 510 හොට්ලයින් එකට. හරිද? කතා කරලා පොඩ්ඩක් කියන්න, ඔයා මේ රැකියාවට සුදුසු නැහැ. කරුණාකරලා ඔයා මේ ආයතනෙන් අයින් වෙන්න කියලා. හරි, ඕකේ. මං ලෑස්ති ඕගොල්ලන්ගේ අදහසට ගරු කරලා මේ ආයතනෙන් ඉවත් වෙන්න. එහෙමනම් මාව මෙතන සුදුසු නැත කියලා කියන්න කෝල් කරලා. රයිඩ්, අපි යනවා ඉන්දියාව පැත්තට. සද්දේ කොහොමද? අවසහතරයි විනාඩි 32යි වෙලාව.

0: වෙලාව 5:00 විනාඩි 37යි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ ගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
1: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0-7-6-18-22
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යමු සත්‍චාරයක්
3: Travel with Supreme
4: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න
1: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකනමු
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: සහතරයි නඩි හතලි සතයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්ව තනඩිතහනය ලොතරයිය රුපියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනසූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්.

අදරයි පනස්සනයි වෙලාව ඔන්න තා ප්‍රශ්නය කොච්චර ආදරයකුවත් ඔය එක තාම දන්න නෑන ඒකන රයි් හවා කවදර දකල තියනවා එකම කාරක එක මාදරය එක සමාගමින් ත් ඇමරිකාව සහ යුරෝපේට වැදදි කොල්ටි එක විදිියක් ඉන්දියාවට හරි ලංකාවට හර වැද කොලටික විදිියක් කිය ඔකතම අද දවස අපේ කතාව බැලූ බැල්මටම කාර් දෙකම එක වගේ පෙනුනත් මේ කාර් දෙක එකට හැපෙන විදිරේම නැත්නම් අර ක්‍රෑෂ් ටෙස්ට් එක කියලා කිව්වොත් අපි කියන්නේ ක්‍රෑෂ් ටෙස්ට් කරනවා කියලා කියන්නේ හැප්පුවොත් පුදුම වැඩක් කියන්නේ යුරෝප් පැත්තට හදපු කාර් එක ඉස්සරහට මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම එයා බෑග්ස් ඔක්කොම වැඩ කරනවා. හැබැයි අනිත් රටට හදපු අලුත්ම කාර් එක ඉස්සරහා සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා යනවා වගේම සමහර වාහනවල එයා බෑග්ස් ඇත්තෙවත් නැහැ. හරිද? ඇයි ප්‍රසිද්ධ කාර් හදන සමාගම් තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජීවිතය එක්ක මේ වගේ සෙල්ලමක් කරන්නේ? මේකට හේතුව ලාභයට හදන නිසා කියලා වා හිතනවා නම් ඒක සම්පූර්ණ බොරුවක්. අපි කතා කරන්නේ ලෝක කාර් සමාගම් අපි හැමෝගෙම හංගගෙන ඒ වගේම මේ රටවල්වල කාර්වල ආරක්ෂාව මේ තරම්ම දුර්වල වෙන්නේ ඇත්තම හේතුව මොකක්ද කියන එක ගැනද මම ඔයාලට කියන්නේ. ඇයි මේ වෙනස? ඇයි අපිට අඩු සැලකිලි? අපි කළු ජාතිකයෝ හින්දාද? අපේ හැම කළු හින්දාද ඒකල අපිට අඩුවෙන් සැලකන්නේ? මේකයි කතාව. මේ ගැන අහපුවම කාර් සමාගම්වල ලොක්කන්ගේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ නිසන් සමාගමේ හිටපු COO කෙනෙක් වෙන ඇන්ඩි පාල්මර්ගෙන් අහන ඇහුවහම එයාගෙන් ලැබෙන එයා උත්තර දෙකක් දෙනවා. හරිද? එයා කියනවා එක එක රටවල්වල නීති වෙනස් කියලා. ඇමරිකාවේ නීතියට අනුව කාර් එක වාහලෙට වාහනේ බර වගේ තුන් ගුණයක් දරා ගන්න පුළුවන් වෙන්න ඕනි වුණත් යුරෝපයේ එහෙම නීතියක් නැහැ කියලා එයා කියනවා. ඉතින් නීතිය වෙනස් නම් ඩිසයින් එක වෙනස් කරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ දෙවනි එක ඇමරිකාවේ පාරවල් ලොකුයි, යන්න පුළුවන් වේගය වැඩි. හැබැයි ඉන්දියාව ලංකාව වගේ රටක පාරවල් වල යන්නේ යතුරු පැදි ත්‍රී රෝද රථ වගේ දේවල්. ඉතින් ඒ අයව කාර් වලට ගන්න නම් කාර් එකේ මිල අඩුවට දෙන්න ඕනි කියලා ඔවුන් තර්ක කරනවා. හැබැයි මේ උත්තර දෙකම ඇත්තක් නෙමෙයි. ඒක නෙමෙයි ඇත්ත කතාව. එහෙනම් මොකද්ද ඇත්ත කතාව? පොඩ්ඩක් ඉන්න කියන්න. මොකද මිල අඩුවෙන් දෙනවා කියලා කියන කතාව පට්ටපල් බොරුවක්. මහා පරිමාණයෙන් බලනකොට කාර් එකක තියෙන ආරක්ෂිත උපාංග වෙනුවෙන් යන වියදම එච්චර ලොකු ගාණක් නෙමෙයි. සාමාන්‍යයෙන් අද කාලේ එක එයා බෑග් එකක් සමාගමකට හදන්න යන්නේ ඩොලර් 50ක්. එහෙම නැත්නම් ලංකා මුදලින් රුපියල් 1700ක් වගේ පොඩි මුදලක්. හරිද? එතකොට ABS එහෙම නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් එක තියෙනවානේ. ඒ වගේම ස්ටැබ්ලට් කන්ට්‍රෝල් වගේ ඒවට ඔය වගේ පරිගණක කොටස් වලටත් යන්නේ ඔය වගේම පොඩි ගාණක්. ඇමරිකාවේ කාර් එකක මේ ඔක්කොටම යන්නේ ඩොලර් 420ක් විතර ගාණක්. හැබැයි ඉන්දියාවට ලංකාවට වගේ වෙන වාහනවලට යන්නේ ඩොලර් 120ක් විතර වගේ පොඩි මුදලක්. ඔව හදන්න. ඒකෙන් අදහස් වෙන්නේ ආරක්ෂාව අඩු කළාම මේ ලාභය පාරිභෝගිකයාට ලැබෙනවා කියන එකද? නෑ නෑ, ඒක නෙමෙයි. මේකට හොඳම උදාහරණය තමයි Toyota Corolla Cross එක. ඒ කාර් එක ඇමරිකාවේ ලාභම මාදිලිය එයාබෑග්ස් 9ක් තියෙනවා. මිල ඩොලර්ස් 24,000යි, US ඩොලර්ස් 24,000යි. ඒ මොඩල් එකම ලාභම මාදිලියට ලැබෙන්නේ එයාබෑග්ස් දෙකක් විතරයි සෞදි අරාබියට. හැබැයි මිල ඩොලර් 28,000කට කිට්ටුයි සෞදි අරාබියවල. ඒ කියන්නේ ආරක්ෂාව අඩු කළා කියලා කාර් එකේ මිල අඩු වෙලා නැහැ. ඔවුන් කරන්නේ අඩු ආරක්ෂාවක් දීලා ලොකු ලාභයක් සාක්කුවේ දාගන්න එක. එහෙනම් මේකට ඇත්තටම හේතුව මොකක්ද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හරිද? ඒක මම කියනවා ඊළඟ පැයදී. කොහොම අහගෙන ඉන්න. තව චූටි වෙලාවක් තියෙනවා මේ කතාව ඉවර කරන්න. අවසහ දරයි විනාඩි 57යි.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: down.
1: 하트르 하트르.
2: වලාව හවස පහයි විනාඩි දෙකයි අපි කතා කර කර හිටියේ යුරෝපයට හදන කාර්. එතකොට අපේ ඉන්දියාවට අපිට හදන කාර් වෙන වෙනම ක්වලිටිස් වලින් එන්නේ ඇයි කියලා කතා කරා කරපු දේවල් ආපහු ගියව කිව ඉන්න මට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම යනවා ඊළඟ කතාවට. ඇත්තටම මේ ප්‍රහේලිකාවට උත්තර හොයාගන්න නම් අපි යන්න ඕනේ ඇමරිකාවේ තියෙන වර්ජිනියා ප්‍රාන්තයේ IIHS කියලා කම්පැනි එකක්. හරිද? අද ඕනා සර්ච් කරලා බලන්න IIHS කියලා. Insurance Institute of Institute for Highway Safety. හරිද? මේ කම්පැනි එකේ නම IIHS Insurance Institute of Highway Safety කියන ආයතනයට. අද ලෝක වාහනවල අපි දකින ලස්සන ඔය crash test videos ගොඩාක් කරන්නේ මෙයාලා. හරිද? ඔයගොල්ලෝ දැකලා ඇති YouTube එකේ තියෙන වාහන ගිහිල්ලා හයියෙන් හප්පලා එහෙම අර crash test කරන අලුත් model එකක් හදුවාට පස්සේ ඒ ගොඩාක් මේ videos කරන්නේ මේ IIHS කියන company එක. හරිද? මේ ආයතනේ රජ ආයතනයක් නෙමෙයි. මේකට සල්ලි දෙන්නේ රක්ෂණ සමාගම් වලින්. ඔයගොල්ලෝ අවුරුද්දකට car සමනෙන් සෑහෙන ප්‍රමාණයක් කුඩුපට්ටම් කරලා දානවා මේ test එක කරලා. ඒ කියන්නේ මේ ටෙස්ට් එකක් අනේ ඉතින්ක කරන ඕගොල්ලෝ දැකලා තියෙනවානේ. ඇමරිකාවේ 1950 ගණන් වල කාර් හදද්දී මේ සමාගම හිතුවේ මේ හදද්දී මේ ඒ කාර් සමාගම් හිතුවේ හැප්පෙන එකෙන් බේරෙන එක ඩ්‍රයිවර්ගේ වගකීමක් කියලා. 1950 ගණන් වල වාහන හදද්දී ඇමරිකාවේ. හරිද? ඒ කාලේ කාර් එක හැප්පුනාම කාර් එකක් හැප්පුනාම සුඛානම රියදුරාගේ පපුව හරගෙන ගිහලා අර දොරවල් ඇරිලා මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනවා. හැබැයි 1960 ගණන් වල රක්ෂණ සමාගමක් වුණ මේ Liberty Mutual කියන කම්පැනි එකයි සහ මේ තව ලෝයර් කෙනෙකුයි මැදිහත් වෙලා ආරක්ෂිත කාර් එකක් ඩිසයින් කළා. මේකෙන් බය වුණේ ජෙනරල් මෝටර්ස් සමාගම. හරිද? ඒගොල්ලන් අපකීර්තියට පත් කරන්න මේ ගෑනු ළමයි පවා මේක දාලා ට්‍රයි කරා මේගොල්ලෝ. හැබැයි ඒක මාට් වෙච්ච හින්දා රජයේ මැදිහත් වෙලා මුල්ම කාර් ආරක්ෂණ නීතිය ගෙනාවා. හැබැයි මේ රජයේ නීති කියන්නේ දේශපාලඥ මාරු වෙද්දී සමාගම් වල සල්ලි ලැබෙද්දී වෙනස් වෙන දෙයක් නන්නේ. ඒක ඉතින් ඒක අපේ රට විතරනේ ලෝකේ හැම තැනටම එහෙමයි. හරිද? රජයේ නීති කියන්නේ එහෙමයි. හරිද? අන්න එතනදී තමයි මේ IIHS ආයතනය ගේම් එකට එන්නේ. ඒගොල්ලෝ තමයි එතනදී තමයි ගේම් එක පටන් ගන්න. හරිද? මේ IIHS ආයතනය කාර් එක හැප්පෙන විදිය හොලිවුඩ් මට්ටමේ කැමරා එතකොට ලයිට් දාලා රෙකෝඩ් කරලා මුළු ලෝකෙටම පෙන්නනවා. මුලදී කාර් සමාගම් මේකට ගොඩාක් විරුද්ධ වුණා. මේ ටෙස්ට් එක කළොත් ඔළුවට තුවාල වෙනවා වැඩි කියලා ඔය වගේ එක එක ප්‍රශ්න දැම්මා. හැබැයි කාර් එක ගන්න මිනිස්සු පාරිභෝගිකයෝ හරිද මේ වැඩේට මාර්ගදර කැමති වුණා. මේ ටෙස්ට් වලින් එන අර ප්‍රතිඵල වලට කැමති වුණා. ඒ නිසා කාර් සමාගම් වලට සිද්ධ වුණා තමන්ගේ කාර් ආරක්ෂිතව හදලා ඒකම මාකටින් වලට පාවිච්චි කරන්න. මේ ලැජ්ජ කිරීම කොච්චර සාර්ථකද කියනවා නම් 2012දී IIHS ආයතනය ස්මාර්ට් ඕවර්ලැප් ටෙස්ට් කාර් එකක් ඉස්සරහෙන් 25%ක් විතර හැප්පෙන පරීක්ෂණය. ඒකට කියන්නේ ඔය ස්මාර්ට් ඕවර්ලැප් ටෙස්ට් එක කියලා කියන්නේ කාර් එක ඉස්සරහෙන් 25%ක් විතර හැප්පෙන පරීක්ෂණය. ඒක මුලින්ම කළාම ගොඩක් කාර් ෆේල් වුණා. සමහරගම් ඉක්මනින් ඒක හදාගෙන කාර් එක අර ඩ්‍රයිවර් ඉන්න පැත්ත ශක්තිමත් කළා. මුලින්ම කරේ ඒක. හරිද? මට මතකයි දැරේ ටොයෝටා කොරොල්ලා බෙල්ට් ද මොඩල් එකක් ආවනේ. Toyota Belt කියලා කාර් මොඩල් එකක් ආවන්න එකත් ඒ වගේ ෆේල් වෙච්ච කාර් මොඩල් එකක්. හරිද? ඊට පස්සේ IIHS එක පැත්තේ අනිත් පැත්තෙන් ඒ කියන්නේ මගේ ඉන්න පැත්තත් හැප්පුවා. මේකලෝ දැන් ඩ්‍රයිවර් ඉන්න පැත්ත හැප්පුවාට පස්සේ අර කම්පැනිස් කරේ ඩ්‍රයිවර් ඉන්න පැත්ත සේෆ් කරලා හැදුවා. ඊට පස්සේ මේගොල්ලෝ කරේ IIHS කම්පැනි මරුවා. ඒගොල්ලෝ මගේගේ පැත්තෙන් හැදලා ඒගොල්ලෝ මගියා. ඒ කියන්නේ පැසෙන්ජර් සීට් එක පැත්තත් හැප්පුවා. එතකොට ගොඩාක් කාර් ෆේල් වුණා. ඒ කියන්නේ කාර් සමාගම් කරලා තිබ්බේ ටෙස්ට් එක කරන පැත්ත විතරක් ශක්තිමත් කරපේක විතරයි. ඊට පස්සේ ලැජ්ජාව නිසා ඒගොල්ලෝ අනිත් පැත්ත ශක්තිමත් කරා. මේකෙන් අපිට තේරෙන දේ තමයි කාර් සමාගමක් ආරක්ෂිත කාර් එකක් හදන්නේ ඒගොල්ලෝ මිනිස්සුන්ට තියෙන ආදරේ හින්දා නෙමෙයි. ඒගොල්ලන්ගේ කාර් එක ක්‍රෑෂ් ටෙස්ට් එකෙන් ෆේල් වෙලා ලෝකෙ මිසරා ලැජ්ජ වෙන නිසා කියලා. ඇත්තම කතාව ඒක. හරි? ඔය වගේ තව ටිකක් තියෙනවා කියන්නේ ඒ නිසා අහගෙන ඉන්න තව ටිකකින් කියන්න. දවල් හවස 5:06යි.

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர் தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சலசல ஓப்பனிங் ப்ரொடக்ஷன் வெதின் அமுதன்ன பிந்து ஐகை கைதிகை ஹத்சியதிஸ் நவியை ஏகசியா சுவட
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
1: අයිබර් සුබදාසනක වල උදෑසන හතර.
3: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
3: The Welcome Show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

එක පාරට සින්දුව හැම නතර කරන්න එපා නිෂ්පාදකතුමා, අපි බය වෙනවනේ. හවස 5:27 වෙලාව පේනවා TikTok live එක පැත්තට. මේ වෙලාව ඉතාම කාර්යබහුලයි TikTok live එක. අපි යනවා නැවේ ඉන්න අපේ දුමියව ආදරෙන් මතක් කරන්න. දුමියෝ, ඔයාලෝ සෙට් එක නැවිගේ කොල්ල සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම දේශාන ඔෆිෂල් ලෙවල් ඉන්නවා තරදොත් ඉස්සර ඔයාව මතක් කරන WBR තිලින ඔයා ඉන්නවා කොහෙන්ද ජපානයේ ඉඳලා ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම සාෂ් ඔයාව. එතකොට රත්නපුරේ යාළුවනේ කොහොමද? රත්තරන් යාළුවනේ, මට වැරදුනා. හායි මගේ රත්තරන් යාළුවනේ. අනේ සචින්ත මදුෂාන ආදරේ වාව වෙරෝනිකා ඔයාව ගොඩක් ආදරෙන් මතක කරනවා. ශාරක ප්‍රණන්ඩ් ඔයාව එත් එක්කම මේ මං කියලා තන ඔයාව මතක කරන්නේ නෑ මම. විශේෂයෙන්ම අපේ මදුගේ තාත්තව ආදරෙන් මතක් කරනවා මම. ශාන් ප්‍රණන්ඩ් ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම යනවා මොරටුවට. අපේ මොරටුවේ රවි ඉන්නවා. රවිගේ වඩුබඩු වැඩ කරන සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන් දුමින්ද, දුමියා, එහෙම නැත්නම් ආදරයට යට කියන්නේ කිරියා කියලා. ආදරේ දුමියා ඔයාව එකතු කරගන්නවා. අනුරත් ඉන්නවා, කුමාරත් ඉන්නවා, දිසානායකත් ඉන්නවා. ඕකේ, නම එකතු කරන්න එපා, වරදි වැරදි වැටහිම් ගන්න පුළුවන් තුන්දෙනෙක්. අනුර ඉන්නවා, කුමාර ඉන්නවා, දිසානායක ඉන්නවා. තුන්දෙනාම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේ මාෂේ ඉන්නවා, ශාර ඉන්නවා, ශහන් ඉන්නවා, සුගත් ශහර. මේ කට්ටිය ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම කඩුවෙල, කඩුවෙල මලා එකතු කරගත්තා. කඩුවෙල මලා. ඒ වගේම ඉදිමැද්දේ ආසිරි කෝල් කළානේ. ආසිරිගේ ලයින් එක කට් කරගත්තනේ දෙයියනේ. මොකද කරන්නේ? තිසමා වෙන්නේ කොහොම හරි. ඔයාම ආව අහගෙන ඉන්න කියලා මම දන්නවා ආසිරි. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අපේ ප්‍රසන්ටස්ලා සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. මාව ඇරෙන්න ඈ මලා. ඒ වගේම පැතුම් මාව ආදරෙන් මතක් කරන්න ඕනේ. පැතුම් පිරීලා උතුරා යනවා, ඇය අද එනවා. හමු වේදෝ, හමු වෙයි, හමු වෙයි. වාඩ ඔහොම සින්දු ගීගේ ඇයි ඉන්නේ? එතකොට වාඩ හම්බේ කවුරු හරි. අනේ ඉතින් තව කියන්න මොන හරි දේවල් තියෙනවද? තියෙනවා, තියෙනවා, තියෙනවා, තියෙනවා. වාහනේ කතාව ඉවර කරනවද නෑ? ඒක ගැළපෙන්නේ නැහැ. ඇච්ච සින්දුව, සින්දුව අහන්න දීලා ඊට පස්සේ කාර් ගැන කතා ඉවර කරන්න. රයිට් මෙන්න සින්දුව. කාලෙකින් පරණ සින්දුවක් අහන්න හිතනවා. බංකේ තේරා ජෝගි, බංකේ තේරා ජෝගි. ශාරුක් ඛාන් අයියා සහ ජුහි චවුලා මැතිණිය තමයි මේ ගීතේ රංගනෙන් දායක වෙන්නේ. ෆිල්ම් එකේ නමයි ඩුප්ලිකේට් නෙමෙයි. මොකද ෆිල්ම් එක මොනවද කරන්නේ? ෆිර් බි දිල් හේ හින්දුස්තානි. රයිට්. ඕ රයිට්.

0: සබලාවව සුපහයි විනාඩි 34යි.
1: නවීනතාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලෝකේ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
6: නෑ.
5: හාඩ ආඩම්බර නේද? හොන්නක් ගන්න වාහනයක් ඉන්න ඕන. නේද?
6: හොඳ ප්‍රගතියක්.
5: සන්තෝෂයි අත්තරම නේද?
6: යසයි.
5: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බෙලා තියෙනවා
6: කියලා.
5: මං කල්පනා කළේ يعني ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි. පේනවරිදීන් තදබදිය කොහොමද කියලා. දෙල් කඳ හන්දිය පෑ දෙකක් අතර ඉන්න ඕනේ හැමසර හැමදාම.
6: උදේට මට හයමාර වෙනු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නන බොරු
5: වැඩට එනවා කිනවා හීන සමහර වෙලාවට
6: හීන බොරු ඉතින්
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The welcome show
3: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
3: Travel with Supreme
7: සතියේ දවස් පහේම
3: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

හවස පහ විනාඩි 42යි කතා විවර කරන්න පටන්ගත කතාව බාගට කෙලි විවර කරන්න ඕනේ. කතාව සම්පූර්ණම කරලා විවර කරන්න ඕනේ. එහෙම තමයි අපේ කතාව හැදිලි සහ කතා මැවිලි සහ කතා කිවි. රයිට්. අපි කතා කර කර ඉන්නේ ඇයි අනේ අපිට අඩු සැලකිලි දෙන්නේ දකුණු ආසියාතික රටවල් වලට වාහන හදලා එවනකොට වාහන කම්පැනිස් වලින් යුරෝපයට සහ ඇමරිකාවට එක විදිහකට අපිට තව විදිහකට එවන්නේ ඇයි කියලා. ඇත්තම කතාව නම් අපි ගොඩාක් දේවල් කතා කරගෙන ගියා. දැන් IIHS කම්පැනි එක ගැන අපි කතා කළේ ඒගොල්ලෝ තමයි අපේ ගැලවුම්කාරය වුණේ. යුරෝපයේ සහ ඇමරිකාවේ මේ වගේ ටෙස්ට් කරන ආයතන සහ බලවත් රක්ෂණ සමාගම් තියෙන හින්දා ඒ කාල ආරක්ෂිතයි. හැබැයි ඉන්දියාවට, ලංකාවට, අප්‍රිකාවට සහ ලතින් ඇමරිකාවට වගේ රටවලට මේ වගේ දැඩි පරීක්ෂණ නැතිකමත් එක්ක එහේ රක්ෂණ සමාගම් මේ වගේ එච්චර හොයන්නේ නැතිකමත් හින්දා කාර් හදන සමාගම් කරන්නේ නීතියෙන් බේරෙන්න පුළුවන් අවම ආරක්ෂාව විතරක් දීලා වාහන ලාභය වැඩි කරගන්න එක. අපි ගේන්නේ මේ වගේ කුණු ගොඩවල් හොඳේ හොඳට මතක තියාගන්න. වාඩි හිතන්න පුළුවන් රක්ෂණ සමාගම් මෙතන සල්ලි වියදම් කළා මේ කාර් ඇතුළේ තියෙන එක අර ඩමි මනුස්සෙක් ඩොලර් $1,25,000 වගේ වෙනවා. ඒ ටෙස්ට් කරන්නේ ඇයි? මෙච්චර වියදම් කළා ඇයි වාහන මේ ටෙස්ට් මේ කියන්නේ ක්‍රෑෂ් ටෙස්ට් එකක් කරන්නේ ඇයි? ඇත්තටම හැප්පෙන එක අඩු වුණොත් ඔවුන්ට වන්දි ගෙවන වෙන එක අඩු වෙනවනේ. නේ? රක්ෂණ සමාගම් මේකයි එච්චර වියදම් කළා ඒ වැඩේ කරවන්නේ. ඒතකොට ඇමරිකාවේ ගොඩක් රක්ෂණ සමාගම් මියුචුවල්ස් ඒ කියන්නේ ඒකේ අයිතිකාරයෝ වෙන්නේ රක්ෂණේ දාපු සාමාන්‍ය මිනිස්සුමයි. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ පාරිභෝගිකයන්ගේ ජීවිතය ගැන වැඩියෙන් හිතනවා. රක්ෂණය කියන්නේ අවදානම ගැන බිස්නස් එකක්නේ. රක්ෂණය කරනවා කියලා කියන්නේ කාර් ආරක්ෂිත වෙද්දී මරණය අඩු වෙන නිසා ඔවුන්ට වන්දි ගෙවන්න වෙන අවදානම් පුරෝකතරේ කරන්න ලේසි. ඒත් අද වෙද්දී ඉන්දියාව වගේ රටවල් වලටත් මේ ක්‍රමය ගිහින් තියෙන නිසා එහි කාර් වලත් ආරක්ෂාව ටිකෙන් ටික වැඩි වෙමින් තමයි තියෙන්නේ. හැබැයි අදටත් ඇමරිකාව සහ යුරෝපය අතරින් වෙනස්කම් තියෙනවා ඉන්දියාවට එන වාහනවල. උදාහරණයක් විදිහට අර කියපු ටොයෝටා කරෝලා ක්‍රොස් එක යුරෝපයේ ගත්තොත් ඉස්සරහ සීට් දෙක මැදින් සෙන්ටර් එයා බෑග්ස් එකක් තියෙනවා. හැබැයි ඇමරිකාවේ ඒක නැහැ. ඒ ඇයි ඒ? යුරෝපයේ කෑෂ් ටෙස්ට් එක කරද්දී මගයාගේ පැත්තෙන් ඩමි එකක් තියෙන නිසා දෙන්නගේ ඔළු වල හැප්පෙන එක වළක්වන එක ඒක නවත්තන්න තමයි මැද්දෙන් අර දාන්නේ සෙන්ටර් එයා බෑග් එකක්. හැබැයි ඇමරිකාවේ ටෙස්ට් එකේදී ඒ ඩමි එක නැති නිසා ඒ කාර් සමාගම් ඇමරිකාවට එයා බෑග් එක දෙන්නේ නැත. ඔන්න ඔය විදිහට තමයි ඔය ලෝකේ තියෙන ප්‍රසිද්ධ කාර් සමාගම්, කාර් නිෂ්පාදන සමාගම් මේ වාහන නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම ජපානයේ සුබාරු ෆොරෙස්ට් එකේ මේ පාපදිකරුවන්ව බේරගන්න බොනට් එක උඩින් එන එයා බෑග් එකක් තිබුණා. ඒක වෙන රටවලට එන්නේ නැහැ. මේ හැම දෙයින්ම පේන්නේ එකම දේ, කාර් හදන සමාගම් කරන්නේ ඒ අදාළ රටේ ටෙස්ට් එක පාස් වෙන්න ඕන ටික විතරමයි. හිතන්නකොනේ අපි වගේ රටකට එවන වාහනවල තියෙන සිකියුරිටි එක සහ සේෆ්ටිය කොහේ ඇද්ද කියලා. අවසානයේදී අපි තේරුම් ගන්න ඕන දෙයම තමයි ලෝකේ පාරිභෝගිකයා දැනුවත් නැත්නම් සමාගම් මේ වගේ උත්සාහ කරන්නේ අඩු වියදමකින් වැඩි ලාභ ගන්න. ඉතින් ලෝකේ පුරාම එක සමාන ක්‍රෑෂ් ටෙස්ට් යන තොරතුරු බෙදාහැරීමක් හරි තාකල් අපිට අඩුවට ලැබෙන්නේ අපේ ජීවිතවලට අවදානමක් තියෙන වාහන විතරමයි, කාර් විතරමයි. අන්න ඒ නිසා තමයි හොඳ මොකද අනේ ඒ නිසා තමයි හොඳම අරක තමයි හොඳම කියලා කියන්නේ. ඒ නිසා තමයි හොඳම අරක තමයි හොඳම කියලා වාහන සන්නාම වලට කඩේට යන්න කලින් එයාලා කරන්නේ ගොඩක් වෙලාවට අපිව රවට්ටන එක කියලා මතක තියාගන්න එක. අපි පදින්නේ මේ මොඩල් එක, අපි පදින්නේ ජපාන් මේක, අපි පදින්නේ අපි පදින්නේ ඉංග්ලන්ඩ් මොඩල් එක, අපි ජර්මන් කියලාට ඒකයි හොඳට මතක තියාගන්න. අපේ රටවල් වලට එන වාහනවල සේෆ්ටි ඔන්න විදිය පොඩ්ඩක් හොයලා බලන්න අලුතෙන් වාහනයක් දාන්න කලින්. හරිද? මේක ඇහුවාම ලංකාවට එන වාහනවල ආරක්ෂාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ ඇත්තටම? අපේ රටවල් වලටත් මේ වගේ දැඩි නීති සහ පරීක්ෂණ ගේන්න ඕනේ නේද? මොකද කියන්නේ? ඕවා ඉතින් කතා විතරයි. ඔන්න මං කිව්වා. බයිතනත් කියන්න අපි දන්නේ නැහැ. වාහනයක් ගන්න කලින් පොඩ්ඩක් හොයන්න මේ බයි හෙව්වා කියලා වැඩක්

0: වෙලා හවස පහය විනාඩි 49යි.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012.
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
0: කරන්න මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි
5: හරි හිතට ශක්තිය
4: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් කුල පිළිකේම
9: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
10: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
11: එතකොට දැන් ආදරේ දැනෙනවද?
10: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
11: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
10: සතියෙ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනදිහනේ විලදීගෙන

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක බල උදෑසන හන්න.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Mentol හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසින් බදින්ටි. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳලා මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ. මේක දිනු

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
3: ලෝකේ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
4: නෑ.
3: හාඩ ආඩම්බර නේද? හොන්නක් ගන්න වාහනයක් ඉන්න ඕන. නේද?
4: හොඳ ප්‍රගතියක්.
3: සන්තෝෂයි ඇත්තරම නේද?
4: යසයි.
3: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බෙලා තියෙනවා
4: කියලා.
3: මං කල්පනා කළේ يعني ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි. පේනවරිදීන් තදබදිය කොහොමද කියලා. දෙල් කඳහන්දිය පෑ දෙකක් අතර ඉන්න ඕනේ හැමසර හැමදාම.
4: උදේට කොහොමද හයාමාර වෙනු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නනවා බොරු.
3: වැඩට එනවා කියනවා හීන සමහර වෙලාවට.
4: හීන හීන බොරු ඉතින්.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එව මෙහෙව.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කැෆේ විත් නිමේෂා.
10: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
11: එතකොට දැන් ආදරේ දැනෙනවද?
10: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
11: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියෙවි. Dream Night.
10: සතියේ දිනවල රාත්‍රී 7ට.
8: අනුග්‍රහය.
12: එන්න

0: Extreme Radio.
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: ජයග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩ දහනය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: අපි හැම කෙනෙක්ම ජීවිතේ නිදහසක් බලාපොරොත්තු වෙනවා. මේ ජීවිතේ ගත කරමින් යද්දී අපිට හැමදාකම දැනෙන ඒ මහන්සිය නැති වෙලා අපේ ජීවිතේ නිදහසේ ගත කරන්න අපි හැම වෙලාවකම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දෙයට ආදරය කියන දෙයත් ගොඩාක් බලපානවා. අපි කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතේ තව තවත් ලේසි වෙන්න, මේ ජීවිතේ එයත් එක්ක බෙදා ගන්න. සමහර වෙලාවල් වලට කියා ගන්න බැරි කතා ගොඩාක් අපේ ජීවිතේ තියෙනවා. ඒ දේවල් තවත් කෙනෙක්ට කියලා ජීවිතේ නිදහස් කරගන්න. අදත් ලෑස්ති මේ විදියට ආදරය ගැන හැම පැතිකඩක් ගැනම ආදරෙන් කතා කරන්න. එන්න මේ පැත්තට පටන් ගන්නයි ලෑස්තිය. ඒ සුන්දර රාත්‍රී සුන්දර හොරා තුන මේ ඩ්‍රීම් නයිට්.
1: ජීවිතය කියන්නේ හීනයක් වගේ දෙයකට. හීනයක් ඇතුලේ අපිට මොන තරම් නම් ජීවත් වෙන්න පුළුවන්ද? හැබැයි සත්‍ය ජීවිත ඇතුලේ අපිට හීනයක් වගේ ජීවත් වෙන්න බෑ. ඒ කොහොම වුණත් සමහර දේවල් ඇත්ත ජීවිත ඇතුලේ වුණත් අපිට සමහර වෙලාවල් වලට තේරෙන්නේ හීනයක් ඇතුලේ ජීවත් වෙනවා වගේ කියලා. මිනිස්සුන්ගේ ජීවිතය කෙනෙකුට වෙනස් අපි කතා කරමු. ආදරය ගැන කතා කරනවා වගේම ජීවිතය ගැන කතා කරන්නත් බොහෝ දේවල් තියෙනවා. දෙකටම අහගෙන ඉන්න පුරුදු විදිහටම ඩ්‍රීම් නයිට් මේ විදිහට ආරම්භ කරමු. මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,00,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් 8,36,00,000ක් හම්බුණා. මේ ඇත්තටම මේ රොතරැය මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දා නිඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවිතේ යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දුන්නු පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියෙනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ බේරගත්තු ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් කුණ පිළි කැම
9: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දරගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
11: ලෝකේ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
12: නෑ.
11: හාඩ දාඩම්බර නේද? හොර්නයක් ගහන්න වාහනයක් ඉන්න ඕන. නේද?
12: හොඳ ප්‍රගතියක්.
11: සන්තෝෂයි ඇත්තරම නේද?
12: යසයි.
11: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බෙලා තියෙනවා
12: කියලා.
11: මං කල්පනා කළේ يعني ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි. පේනවනේ දැන් තදබදිය කොහොමද කියලා. දෙල් කඳහන්දී පෑ දෙකක් අතර ඉන්න ඕනේ හැමසර හැමදාම.
12: උදේට කොහොමද හයාමාර වෙනු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නන බොරු.
11: වැඩට එනවා කිනවා හීන සමහර වෙලාවට.
12: හීන බොරු ඉතින්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: වියදම් කියන දේවල් ජීවිතෙත් එක්ක හැමදාම ගලාගෙන යනවා. ඉතින් හැම දවසකම වියදම් කියන දේවල් එකතු වෙනවා විස්තරයි. වියදම් කියන දේවල් නැති වෙන්නේ නැහැ.
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් මේ වියදම් වලට ගැළපෙනම කෙනෙක් ඉන්නවා ඔයාලඟ තියාගන්න. ඒ තමයි අද සම්පත. ඉතින් අද වියදමට ගැළපෙනම අද සම්පත ඔයාලඟ තියාගන්න හැකියාවක් තියෙනවා. මේ අද සම්පත කියන්නේ විශේෂ ලොතරැයියක්. මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත බිහි වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රහණය ගෙන් තෝරා ගන්න ලබනවා. ඒ කියන්නේ ඔන්න මේ ලොතරැය තුළින් විශේෂ ත්‍යාග රටාවක් තියෙනවා. ඒ ත්‍යාග වලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
1: ඔව්, ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමේ රුපියල් 4,000ක මුදල් තෑගිවා දිනා ගන්නකොට අනිකුත් සෙසු තෑගත් ඔන අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්නවට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයක්.

0: සමහර වෙලාවල් වලට හසිත මේ අපේ ගෙවල් වලට නිතර දෙවේල දකින් නැති ආගන්තුකයෝ එනවනේ.
1: ඔව්, එහෙමයි, ගොඩක් එනවා. ඉතින් විතර
0: ඉතින් මේ විදිහට ආගන්තුකයෝ කීයක් අපේ ජීවිතයට ඇවිල්ලා ගිහින් ඇත්ද? නිකමට හිතන්නකෝ, අපි හොඳට දන්න හඳුනන කෙනෙක්, නිතර දෙවේල දකින කෙනෙක්, අපේ හැමදේම දන්න කෙනෙක් අපේ ජීවිතයට ආගන්තුකයෙක් වුණොත් අපිට ඒක මොන විදිහට දැනෙයිද?
1: ඇත්තටම ඒක ගොඩක් දුක්බර විදිහට අපේ ජීවිතයට දැනේ. ජීවිතයට කෙනෙක් ලං වෙලා ඉඳලා ඒක නා ආගන්තුකයෙක් වෙලා අපේ ජීවිතයට ඈතට ගියොත් එහෙම ඇත්තටම ඒක දරා ගන්න බැරි දුකක්.
0: නිකමට හිතන්න, යාළුකමක් ආගන්තුක කමක් වුණත් අපි එතන කොහොම දරාගනේද හසිත? මිතු දමින් එක් වූ ආලයෙන් වෙන් වූ අප කතාවේ සොඳුරු තැන්නද හිස් කමින් තනි වූ හැකි වෙතොත් යළි සදා ලන්නට අතීතය ගොළු වූ මිතු දමින් දුර නොයා ඉන්නට තීරණය කරමු.
1: මිතු දමේ සීමාවට යටත්ව හදවත්වලින් ආදරෙන් බැඳුණු අය අපිට ජීවිතයේදී හම වෙලා තියෙනවා. එහෙම අය අපිව ආගෙනත් ඇති. හිතේ කොයිතරම් වමනාවක් තිබුණත් ආදරය ප්‍රකාශ කරලා එයා හිමි කරගන්න මිතුදම හොඳයි කියලා ඔයාට හිතෙනව ඇති. එයා ඔයාට එහෙම කියන්නත් ඇති. මිතුදමින් ඇරඹුණු මේ වගේ තමන්ගේ ගමන ප්‍රේමණීය බැඳීමකින් ගලා ගියපු ඒ වගේ ගලාගෙන යන සම්බන්ධතා අපි දකිනවා. මේ ලෝකේ එහෙම කතා ගොඩක් තියෙනවා. ඒවා හරි ලස්සන ඇති. හැමෝගෙම බලාපොරොත්තු ලස්සනට ඉටු වෙන්න ඕනේ. තමන් ආදරය කරන, තමන් බලාපොරොත්තු වෙන සුන්දර කෙනා එක්ක ජීවිතය ගෙනියන්න එයාලට ඉක්මනටම ලැබෙන්න ඕනේ.

0: 89.1 Supreme Radio.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: අයිබර්ස් සුබෝදස්සනාක බල උදෑසන හන්න.
2: Supreme Radio The Welcome Show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio.
8: Supreme Radio. මේක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මිනිස්සුන්ගේ ජීවිතවල කොයිතරම්නම් හීන ගොඩක් තියනවද නේද? ඉතින් මේ හීන හැබෑ කරගන්න අර සල්ලි කියන දේ අනිවාර්යෙන් ඕන වෙන තැන් තියෙනවනේ.
2: අනිවාර්යෙන්.
1: ඉතින් එයාලා සල්ලි හොයාගන්න ගොඩාක් බලාගෙන ඉන්නවා, ගොඩක් උත්සාහ කරනවා. කෙනෙක්ගේ හීන තමන්ගේ ජීවිතෙත් එක්කම නැති වෙලා යනවා. ඒ හීන මැකිලා යනවා. මේක මට හැබෑ කරගන්න බැරි වුණානි කියලා. නමුත් කෙනෙක්ට පුළුවන් මෙන්න මේ ක්‍රමයේ උත්සාහ කරලා බලන්න. මේ කියන්නේ නිදානයක් ගැන. නිදානයක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය, ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔන්න මේ ලොතරැයි ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබ ජයග්‍රහකයෙකු කරලා හමාරයි. ධන නිදානයේ ලොතරැයි තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කඳ උඩ රටින් බිහි කරන්න හැකියාවක් ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙමින් ඔහුට.
2: ඔව්, ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ අපේ රටේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන කෙනෙක්. ඉතින් ඒ හරහා අපිත් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා. ඉතින් කොහොම හරි කියන්න තියෙන එකම එක දෙයයි, තවත් බල ඉන්නේ නැතුව දකින තැනින් බලන තැනින් දන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මෙලදී අරගෙන සුපුරුදු තෑගිවලට අමතරව සන්ඩේ බෝනස් වාසනාව දැන් ඔයාට හිමි කරගන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මතක් කරනවා ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔයත් මිලදී අරගෙන කෝටිපති එවැගේම ලක්ෂපති හීන සබෑ කරගන්න කියලාද. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන මේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

පළමු හෝරාවේ අවසානයේ මේ විදිහට සිද්ධ වෙන්නේ. තවත් හෝරා දෙකක්ම තියෙනවා අපිට ආදරය ගැන කතා කරන්න. ජීවිතේ තියෙනවා කතා ගොඩාක්, එක එක පැතිකඩවල කතා ගොඩක්. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට සම්බන්ධයි. සමහර වෙලාවල් වලට ආදරෙන් ඔබට ගිහින් ඒ වගේ කතා අපේ ජීවිතේ අපිට වෙහෙසක් වගේ දැනනවා වෙන්න පුළුවන්. අපි ලැස්තියෙන් ඉන්නවා මේ හැම කතාවක්ම ආදරයක් විතරක් නෙමෙයි, මේ හැම කතාවක්ම ආගෙන ඉන්න. අපි ලැස්තියෙන් ඔයාගේ ජීවිතේ ඒ නැති වුණු නිදහස ආයෙත් ඔයාට ළඟා කරලා දෙන්න. ඔයාට ඕනේ හොඳ සවන් දෙන්නෙක්. අපි දෙන්න ලැස්ති ඒ හොඳ සවන් දෙන්න වෙන්න. දෙකට මාදරෙන් එකතු වෙලා ඉන්න. අපි අලුත් හෝරාවකට තමයි මේ විදිහට යන ලෑස්ති වෙන්නේ. 0112 510 510ට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp message එකක් දාන්න. 0718 893 893ට. ආදරෙන් මතක් කරන්නේ හිතේ හිර කරගෙන ඉන්න ඔය ආදරණීය කතා, ඒ දුක්බර කතා, ඒ වේදනාකාරී මතක, මේ හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න. අපි ලෑස්ති ඔයාට හොඳ සවන් දෙන්නෙක් වෙන්න. ආදරෙන් මතක් කරන්න. මෙහගෙන ඉන්නේ Supreme Radio, Dream Night.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තම අපට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
1: සතියේ දවස් 5ම.
8: The welcome show අහන්න.
9: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේකර්

0: අපේ සමහර වෙලාවල් වලට ආතරය කරන්නේ කොන්දේසි විරහිතවනි හසිත. සමහර වෙලාවල් වලට සමහර තැන්වලද අපිට හිතන දේ තමයි, ඇයි අපි මෙයාට මෙච්චර ආතරය කරන්නේ? මොකක්ද මෙයාගේ තියෙන විශේෂත්වය අපි මෙයාට ආතරය කරන්න? සමහර පවුල් පසුබිම් මේ කිසිම දෙයක් අපිට නොගැලපුණත්, අපේ කිසිම දෙයක් හිතන්න නැතුව කලින් කිව්ව වගේම කොන්දේසි විරහිතව අපි ආතරය කරනවා. සමහර බැඳීම් කොන්දේසි විරහිතව හදවතට බැඳුණත්, ඒවා විශ්වයේ නියමයන් සහ ධර්මතාවයේ ඉදිරියේදී නිහඬව අවසන් ගමන් යනවා. මේක හසිත අපි කාටවත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපිට අපේ හිත හදාගන්න නම් මේ හැමදේම සිද්ධ වෙන්නේ අපේ හොඳට කියලා අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් මම හිතනවා නැති වෙච්ච දේවල් යම්කිසි කාලෙකදී අපිට ආයෙමත් ළඟා කරගන්න පුළුවන් කියලා.
1: හරියටම කිව්වොත් මේ බැඳීම් කියන දේ ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ નિરાයාසයෙන්. ආයාසයක් ගන්න එක බොරු වැඩක්. අපිට බැඳීමක් ඇති කරගන්න ආයාසයක් ගන්න මොකටද? ජීවිතේ බැඳීමක් ඇති කරගන්න අපි දැකලා තියෙනවා නීතියෙන් කොලේක අත්සන් කරලා අපි බැඳීම් ඇති කරගන්නවා. ඒ වගේ ගොඩාක් ආකාර තියෙනවා බැඳීම් ඇති කරගන්න. නමුත් මේ බැඳීමක් කියන දේ ඇති වෙන්න ඕනේ નિરાයාසයෙන්. මම හිතන විදිහට ඔව්, ඇති වූ බැඳීමක් හරියාකාරව පවත්වාගන්නේ කොහොමද කියලා අපිට නිරන්තරයෙන්ම අවධානය දෙන්න වෙනවා මේ ජීවිතයේදී. නමුත් සමහර දේවල් තියෙනවා මූණ තරම් උත්සාහ කළත් පාලනය කරන්න බැරි. එවිට ඔයා කීවා වගේම මනිෂා, විශ්වයේ නියමයන් සහ ධර්මතාවයන් ඉදිරියේ නිහඬව අවසන් වන්නට ඉඩ දිය යුතු වෙනවා. ඒක තමයි ඇත්තටම බැඳීම් තුළදී ජීවිතයේදී අපිට කරන්න තියෙන හොඳම කාරණය.

0: ඇතුනින් ඒවිනින් ්‍රයිව එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තවත් බොනි කර තරුවක්
0: back to back සින්දු අහන්න
4: let's go
1: every weekday at 4 p.m. in porto with ashi yali hamu
4: the welcome show
1: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
5: ලෝකෙ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිල්ල
6: තියෙනවා
5: ආඩ දාඩම්බරනේ හෝඩනයක් ගන්න වාහනයකින්න ඕන
6: හොඳ ප්‍රගතියක්
5: සන්තෝස ඇත්තර වනේ
6: යසයි
5: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බවෙලා තියෙනවාගේ මං කල්පනා කළේ කියන්නේ ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි පේනවරිදින් තදබදය කොහොමද කියලා දෙල් කඳහන්දියේ පෑ දෙකක් අතර ඉන්න ඕනේ හැමසර හැමදාම
6: උදේට කොහොමද හයාමාර වෙනපු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නනවා බොරු
5: වැඩට එනවා කියනවා හීන සමහර වෙලාවට
6: හීන හීන බොරු ඉතින්
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show
1: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: Right. Supreme Radio.
1: මහජන සම්පත ගැන කතා කරනකොට මේ දවස්වල කතා කරන්න ඕන තව සම්පතක් ඉනවා. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. දැන් මේ වෙනකොට නම් දන්නව අද සම්පත ගැන අපි මොන නිසාද කතා කරන්නේ, මොකක්ද හේතුව මේ ගැන කතා කරන්න කියලා. කොහොම හරි මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර ගැළපීමෙන් ඔන්න අද සම්පත ජයග්‍රාහකෙන් තෝරා ගන්නු ලබනවා. දැන් නම් ඉතින් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම මේක අලුත් දෙයක් නෙවෙයි හසිත. ඉතින් ත්‍යාගේ රටාව ගැනත් මතක් කරන්න, ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර ගැළපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑග දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අවසානක හතර ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගෙත් ඔන්න අද සම්පත ලොතරැය හරහා දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා.
2: ඉතින් ඒ විතරක් නෙවෙයි, ඔයාට ඔන්න අවසානක තුන ගැළපීමෙන් රුපියල් 4,000ක මුදලක් වට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැය පතරා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට ගැළපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් මේ මතක් කිරීම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය නිරන්තරයෙන්ම වළකට අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ ආදරණීය රාත්‍රියේ අපි මේ ගත කරමින් ඉන්නේ දෙවැනි හෝරාව. රාත්‍රී 10 වෙනකන් අපිට මේ ආදරය ගැන ආදරෙන් කතා කරන්න හැකියාවක් තියෙනවා. අද සුන්දර තවසක් ආදරයේ පිරුණු මේ සුන්දර රාත්‍රියේ අපි ආදරෙන් කතා කරන සුන්දර රාත්‍රියක් අපිට මේ විදිහට ඇඟට දැනෙන්නේ. මේ හෝරා හරිම ලස්සනයි. මේ ලස්සන ගීතත් එක්ක මේ ගෙවන කාලය, සුන්දර හදවත් තියෙන ඔයත් එක්ක මේ ගත කරන කාලය ඇත්තටම අපිට වටිනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන මේ ආදරය, මේ කතාබහ, මේ සුන්දර ජීවිතය. ඉතින් දෙකට එකතු වෙලා ඉන්න අපිට තියෙනවා ගොඩාක් දේවල් ආදරය වෙනුවෙන් කතා කරන්න.
1: හැමදාම කියනවා වගේ ඇත්තටම ආදරය කියන්නේ නිතර දෙවේලේ අපි කතා කරන්න ඕන දෙයක්. වෙලාවකට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි ආදරය ගැන මෙච්චර කතා කරන්නේ, ආදරය ගැන මෙච්චර කතා කරන්න තියෙන හේතුව මොකක්ද කියලා. අංක එකටම අත ඔයයි මමයි මේ විදිහට අපි දෙන්න මේ පැත්තින්දලා කතා කරන්නේත්, ඔය විදිහට ඔය දෙන්න අපි වහගෙන ඉන්නේත් ඇත්තටම එක්තරා විදිහේ ආදරයක් නිසා. හොඳට හිතුවොත් ඔයාට පුළුවන් ඒ ආදරය මොකක්ද කියන එක තේරුම් බේරුම් කරගන්න. කතා කරමු. ආදරය කියන්නේ කතා කරන්න ඕන දෙයක්. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා
9: ඩෙන්ගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු
7: ඩෙන්ගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ආදරේ කියන්නේ හසිත ප්‍රශ්න පත්‍රයක්නේ. මට හිතන ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න. සුපුරුදු ප්‍රශ්නය වගේම ප්‍රශ්නයක් තමයි අහන්න ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ අහන්නද එපාද?
1: අන්න මම ලෑස්තියෙන් ඉන්නවා මට තේරෙන විදිහට, මගේ දැනුම තියෙන විදිහට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න.
0: මේ ප්‍රශ්නෙට මම දන්නේ ඔයා මොන විදිහට උත්තර දෙයිද කියලා. හැබැයි මට වගෙන් අහන්න තියෙන්නේ ඔයා කර්මය විශ්වාස කරනවද කියන එක.
1: කර්මය ගැන අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මට කෙටි පිළිතුරක් දෙනවා මේ කර්මය ගැන. අපි ඒක ඉදිරියේදී කතා කරමු. ඔයා කියන්න කියපු කාරණාව කියන්නකෝ.
0: මට අහන්න ඕනේ ඔයා කර්මය විශ්වාස කරනවද නැද්ද?
1: විශ්වාස කරනවා. ඒක මට වෙනස්ම අර්ථකථනයක් තියෙන්නේ. අපි ඒ ගැන කතා කරමු.
0: හරි. සමහරු ඉන්නවා හසිත කර්මය විශ්වාස කරන්න තරම් එයාට ශක්තියක් නැහැ. සමහරු කියනවා ඕව වෙන්නේ පස්සටනේ, දැම්ම වෙන්නේ නැහැනේ. ඔන්න ඔය වගේ එක එක උත්තර සමහරු ළඟ තියෙනවා. හැබැයි මොන දේ මොන විදිහට කරත් අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි කරන දේවල් දවසක අපිට ඒහා සමානවම හරි ඊටත් වැඩියෙන් හරි අපිට ලැබෙනවා. ඉතින් ඒ නිසා ආදරය කරනවා නම් හරියට ආදරය කරන්න ඕනේ. සම්බන්ධතාවයක් රැකගෙන ඉස්සරහට යනවා නම් ඒ සම්බන්ධතාවයට අවංකකම, විශ්වාසය, කරුණාව, ආදරය මේ හැම දෙම මේ සම්බන්ධතාවය ඇතුළේ තියාගෙන ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැතුව කෙනෙක්ට බොරු කර කර තවත් කෙනෙක්ට ආදරය කරනවා නම් මතක තියාගන්න, අපි කරන දේවල් අපිට ඒහා සමානවම හරි ඊටත් වැඩියෙන් හරි කවදාම හරි දවසක අපිට ලැබෙනවා.
1: ඇත්ත මනීෂා, අපි කරන දෙයයි අපි පසුපස එන්නේ. අපි මෙහෙම කියමුකෝ, මගේ විශ්වාසය අනුව කර්මය ගැන උදාහරණයක් මෙහෙම දෙන්න. මම ඔයාට නරකක් කරොත් ඒක ඔයාගේ හිතේ තියෙනවා. ඔයා මට නරකක් කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. හිතින් හරි එතකොට මේ මනුස්සයා අපිට නැති වෙලා ඉවරයි. මේක තමයි මේ භවයේදීම දෙන්න පුළුවන් හොඳම උදාහරණය. කර්මය විශ්වාස කරන්න වෙනවා. මොකද අපි කරන දේ අනුව අපිට ලැබෙන ප්‍රතිඵල වෙනස් වන්නේ. ඉතින් මේක ඊළඟ ආත්ම සිද්ධ වෙනවද, මේ ආත්ම සිද්ධ වෙනවද, මෙහෙම හිතනවට වඩා ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි හරි විදියට ජීවත් වෙන්න. තමන්ගේ වාසිතකා වෙන අයට වේදනාව දෙන්න එපා. හොඳින් සතුටින් ජීවිතේ හරියාකාරව පවත්වගෙන යන්න. එතකොට මේ හැම දෙයක්ම, මේ හැම භවයකදීම ඔයාගේ ජීවිතේ ඔයාට හරියාකාරව පාසු වෙවි.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබ ජීවිතේ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොයි හරි
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
6: The welcome show.
1: අයිබර්ස් සුබදාස නැකවල උදෑසන හද.
6: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: මෙල්ටෝල් හිසරතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: Dream Night Night
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනරිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: කවුරුම හරි කෙනෙක් නිහඬව ඉන්නකොට අපි විශ්වාස කරන්නේ එයා හරිය නිවිච්ච චරිතයක් කියලානේ හසිත. අපි හිතනවා සමහර වෙලාවල් වලට අපි කියන දේවල් වලට ඒ අය උත්තර නොදෙන්නේ අපි කියන දේවල් එයාලට තේරෙන්නේ නැති කමටත් වැඩිය එයාලට සමහර ප්‍රශ්න වලට උත්තර නැති නිසා කියලා. හැබැයි සමහර වෙලාවල් වලට ගොඩක් අය නිහඬව ඉන්නේ උත්තර නැති නිසා නෙවෙයි. ඒ අය කතා කරාට අපිට ඒ අයව තේරුම් ගන්න බැරි නිසා. ඉතින් ඒ නිසා තමයි ඒ අය අපිත් එක්ක කතා නොකර නිහඬව නිරුත්තර වෙන්නේ. එහෙම නැතුව ඒ අයට අපි කියන දේවල් වලට උත්තර නැති නිසා නෙවෙයි.
1: මේ ජීවිත ඇතුලේ නොකියන කතා කොයිතරම්නම් තියෙනවද මරීෂා? ඇත්තටම සමහර කාරණා කියන්න කෙනෙක් වාර නැතුව ඇති. එමත් නැතිනම් ඒ දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එයා නෙවෙයි වෙන්නේ. මනිෂා, අපි තෝරගන්න ඕනේ අපි නිහඬව හිටියත් අපිව කියවන්න පුළුවන් කෙනෙක්ව. එහෙම ඉන්නවා මේ ලෝකේ. තමන්ගේ පුංචි වෙනසකින් පවා තමන්ව තේරුම් ගන්න පුළුවන් අය. හැම දෙයක්ම බෙදා ගන්න පුළුවන්. ඒ වගේ ආදරණීය කෙනෙක් හොයාගන්න. එහෙම කෙනෙක් හැමෝටම ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙංගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
2: මට කෝඩියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සතුටයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උසරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරායි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගේ නහල බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තම අපට.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
5: I burn සුබදාසනක බලව උදෑසන හරි.
7: Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
5: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක 89.1 89.3

0: මතක යන් ඔබේ සිතේ තබාගෙන
1: Dream Night Supreme Radio.

0: කවුරුම හරි කෙනෙක් නිහඬව ඉන්නකොට අපි විශ්වාස කරන්නේ එයා හරිය නිවිච්ච චරිතයක් කියලානේ හසිත. අපි හිතනවා සමහර වෙලාවල් වලට අපි කියන දේවල් වලට ඒ අය උත්තර නොදෙන්නේ අපි කියන දේවල් එයාලට තේරෙන්නේ නැති කමටත් වැඩිය එයාලට සමහර ප්‍රශ්න වලට උත්තර නැති නිසා කියලා. හැබැයි සමහර වෙලාවල් වලට ගොඩක් අය නිහඬව ඉන්නේ උත්තර නැති නිසා නෙවෙයි. ඒ අය කතා කරාට අපිට ඒ අයව තේරුම් ගන්න බැරි නිසා. ඉතින් ඒ නිසා තමයි ඒ අය අපිත් එක්ක කතා නොකර නිහඬව නිරුත්තර වෙන්නේ. එහෙම නැතුව ඒ අයට අපි කියන දේවල් වලට උත්තර නැති නිසා නෙවෙයි.
1: මේ ජීවිත ඇතුලේ නොකියන කතා කොයිතරම්නම් තියෙනවද මරීෂා? ඇත්තටම සමහර කාරණා කියන්න කෙනෙක් වාර නැතුව ඇති. එහෙමත් නැතිනම් ඒ දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එයා නෙවෙයි වෙන්නේ ඇති. මනිෂා, අපි තෝරගන්න ඕනේ අපි නිහඬව හිටියත් අපිව කියවන්න පුළුවන් කෙනෙක්ව. එහෙම ඉන්නවා මේ ලෝකේ. තමන්ගේ පුංචි වෙනසකින් පවා තමන්ව තේරුම් ගන්න පුළුවන් අය. හැම දෙයක්ම බෙදා ගන්න පුළුවන්. ඒ වගේ ආදරණීය කෙනෙක් හොයාගන්න. එහෙම කෙනෙක් හැමෝටම ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු.

0: ප්‍රීම් රේඩියෝ
1: හපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
5: Let's go
6: Every weekday at 4 PM in Port Town with Ashi Ali ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම සංචාරයක්
6: Travel with Supreme
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කාණුපත්තතිත හැකිතාක් පිරිසිදුව තබාගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
8: Supreme Radio, make a superior.

0: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: ලෝකේ වැඩිම මේ මාර්ග තදබද ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
2: නෑ.
1: හාඩ ආඩම්බර නේද? හොන්ඩක් ගන්න වාහනයක් ඉන්න ඕන.
2: හොඳ ප්‍රගතියක්.
1: සන්තෝෂයි ඇත්තරම නේද?
2: යසයි.
1: කියලා තියෙනවා මේ ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හම්බෙලා තියෙනවා
2: කියලා.
1: මං කල්පනා කළේ يعني ඉන්දියාවත් පහු කරලා යන්න තරම් අපි නේද? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි. පේනවරිදීන් තදබදිය කොහොමද කියලා. දෙල් කඳහන්දිය පය දෙකක් ගෙදර ඉන්න ඕනේ හැමසර හැමදාම.
2: උදේට කොහොමද හයාමාර වෙනු ගමන් ඉතින් මේ දෙහිවල හන්දිය පන්නනවා බොරු.
1: වැඩට එනවා කියනවා හීන සමහර වෙලාවට.
2: හීන බොරු ඉතින්.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3

0: අද දවසේ ඩ්‍රීම් නයිට් අපිට අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. රාත්‍රී 7 ඉඳලා අපි හරි ලස්සනට ආදරය ගැන කතා කරා. ආදරේ තියෙන එක එක පැති ගැන අපි ආදරෙන් කතා කරා. තව දවසකට අපි බලාපොරොත්තු ගොඩක් එක යන්න ලෑස්ති වෙන්නේ. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් මේ ලස්සන හොරා තුන මේ සුන්දර රාත්‍රිය ගත කරපු ඔයාට ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හෙටත් ආදරෙන් එකතු වෙමු. ආදරය ගැන මේ විදියට ආදරෙන් කතා කරන්න.
1: ආදරය ගැන කතා කරන්න, ආදරය ගැන තීරුම් ගන්න. අපිට වෙන් වෙලා තියෙන හොඳම වෙලාව තමයි 7 ඉඳන් රාත්‍රී 10 වෙනකන් කියන පුංචිම පුංචි කාල පරාසය. මේ කාල පරාසය හරි ලස්සන මතක ගොඩක් අපේ ජීවිතයට එකතු කරනවා. මේ කාල පරාසය හරි ලස්සන ලස්සන දේවල් වලින් අපේ ජීවිතය ආලෝකමත් කරනවා. අපිට ආදරයේදී දැනෙන්න පුළුවන් දේවල්, විරහවෙදී දැනෙන්න පුළුවන් දේවල්, අපි තව කෙනෙක් ගැන හිතන්න ඕන විදිහ, මේ හැම දෙයක්ම මමයි හසිතයි හරි ලස්සනට අපි විශ්වාස කරනවා ඔයා වෙනුවෙන් අපි කියනවා ඇති කියලා. එහෙමනම් අදට සමුගත්තත් හෙටත් හරියටම රාත්‍රී 7 වෙනකොට අපි දෙන්න එනවා පුරුදු විදිහටම ජීවිතේට අපිට අත්‍යවශ්‍යම වෙන ආදරය ගැන කතා කරන්න. එහෙමනම් අදට සමුගන්න සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න සුබ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිත.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙත් දිලේ කොළොඹෙත් බලේ කොතනත් ඇහේ

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක්

Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

Asunavia y Ekran, Asunavia Internet. Supreme.

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලි ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: ඔබට වෙනස් කළ නොහැකි දේවල් වෙනුවෙන් ඔබේ ශක්තිය නාස්ති නොකරන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.